නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුබ දේශනක් වෙලාව දේශන හය
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB තනට තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

සුබම සුබ උදෑසනක් මගේ චූටි පොඩිත් හැමෝටම. එහෙනම් ඉතින් අදත් උදේ 6 ඉඳන් 7 වෙනකන් එක දිගටම වහගෙන ඉන්න ඕනේ. ඔයාලට අහන්න ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි මං අද ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්නනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: 89.1 89.3 Supreme Radio.
1: දැන් අපි වහගෙන ඉන්න චූටි පොඩිත්තන්ට පුළුවන්නේ ඔයගලන්ගේ දක්ෂතා අපිට එවන්න. අන්න ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක් තමයි මේ.
2: මුෂි අපේ දඟවැර, හැරවැර, සින්දු කතන්දර, පුංචි පුංචි ලොකු කතා එක්ක.
3: විසේකාර පොඩ්ඩෝ.
4: මම නිමිර. මම දීපත් කරන්නේ තිඳුවා.

0: 어때나 나왔대.
1: හරිම ලස්සනයි. ඒ වගේම හරිම දක්ෂයි. ඔයාලට පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. අම්මලා තාත්තලා අපිව අහගෙන ඉන්නවා නම් ඔයාගේ චූටි පොඩිත්තත් හරිම දක්ෂයි නං. සින්දු කියන්න, කතන්දර කියන්න, කවි කියන්න දක්ෂයි නං. 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි මේ හදන්නේ. හරිම සරලයි. ලස්සන චිත්‍රයක් හරි නිර්මාණයක් හරි කරලා සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4, සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන අපේ ලිපිණයට එවන්න. අපි සූදානම් වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: Welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: සතුරේ දෙන ආරංචියක් කියන්න දුවාට.
2: මොකද්ද?
1: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා. 54 ඉන්නවලු. ඒක සතුරු වෙන අපිට තින්නේ. ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50 වන තැනට ඉන්නේ අපේ තියෙන ආහාර. දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
2: ඒ අපිනේ චාමරේ, අපි දේශීය මිනිස්සුනේ.
1: අපිට තමයි අඩු සැලකි. තියෙන ඔක්කොම මර්ග වසවිසරික දානවා.
2: හරි, අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර. දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න.
1: හරිද? පිට දෙන්න පොල් කටුවල.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.
4: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදෑසන අහන චූටි පොඩිත්තන්ට දැන් ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි ටික ටික පුළුවන් වෙනවා. මොකද අපි ඔගොල්ලොන්ට ඉංග්‍රීසි භාෂාවයි ජපන් භාෂාවයි හරිම සරලව ඉගෙන ගන්න ආස හිතන විදියට කියලා දෙනවා. අදත් අපි කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ඉංග්‍රීසි භාෂාවෙනුයි ජපන් භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. එහෙනම් ඉතින් මේ විදියට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහනේ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල හරියට අහගෙන හොඳට ඉගෙන ගන්න.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල.
5: ගොඩනැගිල්ල
6: බිරු, බිරු බිල්ඩින්.
5: උද්‍යානය
6: කෝඑන්, කෝඑන් පාක්.
5: පොත්‍රාකය
6: හොන්යා, හොන්යා බුක්ෂෙල්ෆ්.
5: පලාත
6: කෙන්, කෙන් ප්‍රොවින්ස්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා.
8: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
6: I work for the Sanakavala with us on
9: Hatha. Supreme Radio, the welcome show.
8: Satya Davas Pahima, Ude Hatata.
9: The welcome show.
6: Anugrahaya.
10: Vartha Pita Vartha, Tamani Koti Ate, NLB Tanaritahane, Lutraye, Bukyal Koti, Dahatul, Name Ata, Ikma U, Devanta, Supriti Agalabadi, Rati, Sangvardaneta, Devanta, Shaktiya, Pimin, Obat, Tinava, Ratat, Tinava, Chati, Mahatana, Sampata, Tamanitahane, Vilatikan, Obat, Koti, Kuan.
11: ඉංජිනේරු ක්‍රියේට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: සුප්‍රීම් රේඩියෝ.

0: 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලා තියෙන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ හෙට උදේ 6ට. එතකන් පරිස්සමෙන් කීකරුව ඉන්න ඕනේ. අම්මලා තාත්තලා කියන දේවලුත් අහන්න ඕනේ. චුට්ටක් සෙල්ලනුත් කරන්න. මගේ චූටි පොඩිත් හැමෝටම සුබම සුබ දවසක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: වලව දෙහතයි විනාඩි 5යි සුබදාසනක් හැමෝටම සුබදාසනක් චාමරයි බොන්
1: ආයිබෝනි පු ආයිබෝවන් සුබදාසනක් සුබ දවසක්
0: අද ජූලි මාසේ 15 වෙනිදා බදාදා අද අපි වැඩිපුරම පරණ සින්දු අහන දවස. ඉතින් අද දවසේ අපි ඔයත් එක්ක සින්දු අහන ගමන් තවත් විස්තර ගොඩක් බෙදා ගන්න ලෑස්ති කියන එක වැඩසටහන ආරම්භයේදීම මතක් කරන්න ඕනේ.
1: අදත් ඉතින් මේ උදා වුණු දවස ඔබ බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතයේ වෙරවීරින් දිනන්න ඔබේ සිහින සැබෑ කරගන්න සුබදායි බලාපොරොත්තු ලැබෙන දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තමන් ගැන විශ්වාසයෙන් ඉතින් අද දවසරත් මුණ දෙමු නේද? ප්‍රශ්න බාධක ජීවිත වලට එන්න පුළුවන්. නිස්සුන්ට නේදවල තියෙන්නේ නේද? ඒ දේවල් වලට සාර්ථකව මුණ දෙන්න අපි ශක්තිමත් විස්තරහට යන් ඉතින්.
0: අනිවාර්යෙන්. ඉතින් ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය වෙත යනවා කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්කත් එකතු වෙලා තියෙනවා.
1: ඒ වගේම තමයි ඉතින් මෙල්ඩෝල් ගැන මතක් කරන්න ඕනේ. වේදනාවන් කැක්කුම් තියෙනවනේ ඉතින් මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. හරි? මේ විදිහට තමයි ඉතින් අද දවස් අපි වැඩ පටන් ගන්න. කතා කරන්න ගොඩක් දේවල් ඉතින් තියෙනවා. පුළුවන් විදිහට ඉඩ ලැබෙන විදිහට කතා කරගෙන යන් අපි ඉතින්.
0: උදේ 10 වෙනකන් අපි ඉන්න ඔයා ළඟටම වෙලා සින්දු ගොඩක් එක්කම කතා ගොඩකුත් අරගෙන තමයි ආවේ තියන්නේ.
1: එහෙනම් ජය වේවා හැමෝටම සුබ දවසක්. මං චාමර.
0: මම නිපුනිකා.

0: Asuna vyai eka asuna vyai tuna Supreme Radio
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුට.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා.
3: ඔරු කියනවා ඉතින් ඒ වartifactId උගලට ඔරු කියන්න බෑනේ.
6: ඔනි කර තරුවක් තමත් ඔනි කර
3: to back sindu ahanna
7: let's go
0: every weekday at 4 p.m. in porto with ashiyali ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
8: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැය මණ්ඩලයේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැය ගන්නවා, දවසට 10ක් 15ක් ගන්නවා. ඉතින් මට කවදා හරි ලොතරැය කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණ මං අර දානින්ද ගියත්නේ මට මෙයාගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම උත්තරයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ උත්තරයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් උත්තරයි මිලදී ගන්න. එතකොට තමයි මේ උත්තරයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණයක් ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ බේවත්ව ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
9: 89.1 89.3
0: Supreme Radio.

0: උදහතයි විනාඩි 18යි දැන්වලව.
1: අද විශේෂ දවසක් නෙපු අපිට.
0: අහා.
1: හැබැයි අපි දෙන්නට මේ දිනය ගැන يعني අභිමානෙන් සමරන්න තියෙන අයිතිය තියෙන තව අවුරුද්දක් කර දෙකක් කර තමයි. අද ලෝක තරුණ කුසලතා දිනය.
0: තරුණ කුසලතා දිනය.
1: ලංකාවේ තේමා වෙලා තියෙනවා මේ කුසලතාවෙන් පිරිපුන් තරුණ පරපුරක් සෞභාග්‍යවත් හෙට දිනක ආරම්භමක් කියලා තමයි කියලා තියෙන්නේ. දැන් මේ කුසලතා කියන වචනේ අපිට මේ අපේ ඉස්කෝලේ කාලේ නම් අපිට ලොකු ඕක අත්දැකීමක් නැහැ. අපිට මොකද කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නැහැ නේ, එහෙම නේද? සරලවම ගත්තාම නිපු දැන් මේක අපිට නිර්වචනය කරගන්න පුළුවන් හැකියාවන් සහ දැනුම කියලා. يعني හැකියාවන් සහ දැනුම කියන එක අධ්‍යාපණයෙන් එන්න පුළුවන්, අත්දැකීම් වලින් එන්න පුළුවන් දැනුම නේද? මේ අපි හැම දෙයකින්ම ලබා ගන්න පළපුරුද්දත් එක්ක වගේ එන දේවල් තමයි පොදුවේ ගත්තාම හැකියාවන් සහ දැනුම කියන්නේ.
0: හරි.
1: දැන් මේ ලෝකයේ තියෙනෝනි පු ව්‍යවසායකත්ව දර්ශකය කියලා එක. ඒ ව්‍යවසායකත්ව දර්ශකයට ඇතුළත් වෙනවා රටවල්. ඒ රටවල් වල ව්‍යවසායකත්ව ප්‍රතිශතය සහ ව්‍යවසායකත්වයට ලබා දෙන පහසුකම් එක්ක තමයි මේ දර්ශකේ ලෝක මට්ටමින් හදන්නේ. හරිද? දැන් ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන එක අපේ දල වශයෙන් නිර්වචනය කළොත් දැන් මොකද මේ කුසලතා කියලා කියන දෙයත් එක්ක අපිට ව්‍යවසායකත්ව කියන එක ගන්න පුළුවන් නේද? සෝන් රැකියාවක් කරන තරුණයෙක් ඉන්නවා, නැත්නම් ඔහු මොකක් හරි බිස්නස් එකක් කරනවා. ඒක ටොපි විකුණනවද, ඒක කම්පියුටර්ද, ඒක අදාළ නැහැ.
0: ඔහුගේ දැනුම විකුණනවද, ඒක අදාළ වෙන්නේ නැහැ. තමගේ හැකියාව.
1: හැකියාවනේ. දැන් මේ ව්‍යවසායකත්ව රාජ්‍යයන් වල තියෙනවා පහසුකම් ටිකක් ලබා දීලා තරුණයන්ට සහ කරන කට්ටියට. ලංකාවේ මේවා තියෙනවද කියලා බලන්න. හරිද? පළවෙනි එක තමයි නිපු මේ පිළිගැනීම කියන එක.
0: ඒ
1: කියන්නේ ඔයාට අදහසක් තිබුණොත් මොකක් හරි වැඩක් කරන්න ඒ අදහස පිළිගන්නවා ඒ රාජ්‍යයන්. මේක මෙහෙම කරන්න බෑ, මේවා සංස්කෘතියට පටහැනි නේද, මේවා හරියන්නේ නැහැ, අපේ ආර සංස්කෘතිය විනාශ වෙනවා,
0: සමාජ කන්න ඇවිල්ලා.
1: ඔව්, එහෙම අර පුදනකොටම කාපියක සංකල්පේ නැහැ ඒ රටවල.
0: අපෝව කරන්න බෑනේ, මේ ඕව කරන්න කොච්චර සල්ලි වොන්ද කියන්නේ.
1: ඊළඟ එක තමයි මම අර කියන්නේ හරියන්න හරි වරදින්න හරි ඒ දේ කරන්න පළවෙනි දේ යාගයක පිළිගන්නවා සහ ඒක දිරිමත් කිරීමක් කරනවා. ඊනිපස්සෙ ඔයාට ලබා දෙනවා මේ ඍජු මුදල් ආයෝජනය. ඒක අරමුදල් වලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ සහයෝගීත්වයෙන් මන් දන්නේ නැහැ කරන
0: විදිය.
1: එහෙම දෙනවා. ඊළඟට පළවෙනිම සහ මේ කියන්නේ වැදගත්ම කාරණා වෙනවා මේ නීතිමය පහසුව කියන එක. ලංකාවේ රාජ්‍ය ආයතනයකට ගියාම මම උදාහරණයකට නම් කියන්නේ නැහැ. ඒවට තියෙනවනේ ආයතන ටික. ගියාට පස්සේ මාස 5ක් 6ක් වගේ තරුණයෝ ඉන්න ඕනේ ගිහිල්ලා. අරේ මෙහෙට යන්න කියනවා, මෙහෙන් එහෙට යන්න කියනවා, හෙල්ලියුම ගේන්න කියනවා. ඊට පස්සේ ආයතන අතර ගැටුමක් තියෙනවා. එහෙම ප්‍රශ්නේ රටවල් වල නැහැ. නීතිමය පසුබිම හරි ඉක්මනට කරලා දෙනවා. ඔයාගේ අදහස මේක නම් ඒක ගැලපෙනව නම් ඒක කරන්න සතියෙන් දෙකෙන් තුනෙන් වැඩේ කරලා දෙනවා. උදාහරණ සිංගප්පූරුව, ඒ වගේම චීනය වගේ රටවල් වල. හරිද? බදු සහන දෙනවා මේ තරුණයන්ට. අවුරුදු 5ක 6ක වගේ සහන දෙනවා. ඊළඟ කාරණේ මේ තාක්ෂණික කලාප වගේම රජය සහ පෞද්ගලික අංශයේ සුසංයෝගයෙන් වෙනම හදලා තියෙනවා වෙළඳ පොලක්. ඒ වෙළඳ පොල ඍජුවම හදලා දීලා තියෙනවා. ලංකාවේ වා දන්නවද මේ ව්‍යවසායකත්ව දර්ශකය අපි කොයි වගේ තැනක දින්නේ කියලා?
0: කොතන දින්නේ
1: කියන්න සන්තෝසයි. අපි නිකන් ශතකයේ ආසන්න වගේ ඉන්නවා.
0: ආ,
1: කියන්නේ 100 වෙනි තැන් වල වගේ අපි ඉතරයක් එතනින් උඩට වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. ටිකක් මීට අවුරුදු 3-4ක දත්තානුව එතනින් යහපැත්තේ ඉතින් මේක කේතුමතියක් උනේ නැහැ නේ, නිසා තේරුම් ගන්න ඒ වගේ තැනක අපි ඉන්නවා කියලා.
0: දැන් ප්‍රශ්නේ කියන්නේ චාමර, හිතන්නකෝ දැන් අපි අපේ බිස්නස් එක පටන් ගත්තා කියලා. බිස්නස් එක පටන් ගන්න ගොඩ දැන් කොහොම හරි අමාරුවෙන් ඇදගෙන ගිහලා පොඩ්ඩක් තනකට එනවා. තනකට කියන්නේ තනකට ආවට පස්සේ ඉඳන් දැන් අපි හිතමුකෝ දැන් තව අපිට මේක දිනු කනුව නම් පස්සේ බැංක ලෝන් එකක් ගන්න යනවා කියලා. ඊට පස්සේ අපි බැංකුවට පෙන්නන්න එපා ඉතින් අපිට මේකට ලෝන් එකක් ගන්න අහේනියක් නැහැ. මේ අපිට මේ ගන්නේ
1: අපි පොසත් කියලා බැංකුවට පෙන්නන්න ඕන එකක් තියරන්නේ.
0: අන්න ඒ ප්‍රශ්නේ තියෙනවානේ. ඉතින් එතකොට ඉතින් ණය ගන්න එක කොහෙන් හරි ප්‍රශ්න වෙනවා. අනික දැන් ඔය සමහර කිටතන ඉන්න මැනේජර් නෝන කෙනෙක් වගේ නටික වයසක වැඩි නම් දැන් මේ රටේ තියෙන ප්‍රශ්න ගැන මේ කියන්නේ. ගොඩක් වෙලාවට ඇයි ඔයාට ණයක් ඕනේ? මොකද ඔයාට වෙන මුකුත් කරගන්න විදියක් නැද්ද? බෑ බෑ, ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ණය දෙන්න බෑ. ණය දෙන්න
1: නැති ඔය ගුණන්න බෑ. ඔයාලා කිතර විකුණන්න. ඒ වගේ උපදෙස් තමයි අපිට හම්බෙන්නේ. කියන්න සන්තෝසයි නිපු, ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය ගත්තාම ඕක දැන් සෑහෙන කාලෙක ඉඳන් 2.53 වගේ අතර දෝලණය වෙනවා. හිතන්න ඉතින් අපේ ව්‍යවසායකත්ව අනුපාතය ලංකාවේ 2.5ක් 3ක් වගේ වෙනවා. 3යි 1ක් වගේ 2ක් වෙනවා දන්නේ නෑ මම. කොහොමත් 4ට වැඩි නම් නැතුව ඇති. හරි, එතකොට මේක අපි දල වශයෙන් සංසන්දනය කරමුකෝ චීනය වගේ රටක් එක්ක. චීනයේ ව්‍යවසායකත්ව අනුපාතය සාමාන්‍යයෙන් දල වශයෙන් 15%ක් වගේ වෙනවා.
0: 15%ක්.
1: 15%ක් වගේ මීට අවුරුදු 3-4ක දත්ත අනුව මම මේ කියන්නේ. වර්තමානයේ මට ඉතින් චීන රජෙන් දැන් ඉල්ල ගන්න බෑ නෝ ගිහිල්ලා. චීනය හැදුවනේ පු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
0: වසරකට නවත්
1: මිලියනයක්. ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. මාස් ඔන්ටර්ප්‍රනර්ෂිප් ඇන් ඉනෝවේෂන් කියන සංකල්පයත් එක තමයි චීනය දැ යන්නේ. ඔයා දන්නවා චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. දැන් ඒ සැලසුම් එක ගිහිල්ලා අර මං කිව්වා වගේ හැම වසරකම නව රැකියා, එහෙම නැත්නම් නව මේ අපි කියන මේ මේ ව්‍යවසායකත්වයන් මිලියනයක් විතර රට තුල ස්ථාපිත කරන්න පහසුකම් හදලා දීලා තියෙනවා.
0: ඒ කියන්නේ ශාමර මේ චීනය කියලා කියන්නේ දැන් අපේ ලංකාව වගේ අපි හිතමුකු විශයන්ට වර ගන්නවා කියලා අපි මේ සාමාන්‍යයෙන් දැන් අපේ ලංකාවේ ඇයිට සුළුසුළු ඒවානේ අපි හිතමු මේ වඩු කර්මාන්තය කියලා. එහෙම නැත්නම් ඉතින් අපි මොනා හරි අර පාටිෂන් කරන දේවල් වෙන්න පුළුවන්. තව තව ඒ වගේ දේවල් තියෙනවා නේද තරම්. ඒ දේවල් ලංකාව හැම වරකටත් එහෙම හිතන්නේ මොකද්ද මේ කරන්නේ වගේ හැඟීමක් නෙදෙන්නේ.
1: අනිවාර්යයෙන්.
0: හැබැයි ඉතින් චීනය එහෙම නැහැ. චීනය ඒවට අවශ්‍ය කරන දේවල් උපරිමයෙන්ම හදලා දෙනවා. එතකොට ඉතින් අනිවාර්යයෙන් මේගොල්ලෝ දන්නවා තාර්කික හැකියාවත් එක්ක මේගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා මීට වඩා ලස්සන දේවල් කරන්න. තමන්ට පොඩි කාලේ ඉඳන් මේ දේවල් දුන්නොත් අනිවාර්යයෙන්ම ඒගොල්ලන් හදන්නේ චීනය කියන එක ඒගොල්ලන් දන්නවා.
1: මේ සංකල්පයේ නිපුණ චීනය අරගෙනාවේ කොහෙද දන්නවද? මේ සංකල්පය චීනය මුලින්ම අරගෙනාවේ විශ්වවිද්‍යාලවලට. චීනය කලේ විශ්වවිද්‍යාල සහ කර්මාන්ත අතර තියෙන සම්බන්ධතාවය එකක් කළා. එතකොට එයාලා කලේ චීන රජයේ උසස් අධ්‍යාපන ආයතන ඍජුවම කර්මාන්ත ශාලා සහ ව්‍යාපෘති ජාලයන් එක්ක සම්බන්ධ කරලා තියෙන. විශ්වවිද්‍යාල මට්ටම තුල ඉගෙන ගන්න දරුවට හම්බෙනවනේ විවිධ පර්යේෂණයන් කරන්න. ලෝකයේ මේ වැඩිම පේටන් බලපත්‍ර සහ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. චීනය හදන මේ වැඩිම පේටන් බලපත්‍ර ප්‍රමාණය හදන්නේ විශ්වවිද්‍යාල දරු. එයාලා විශ්වවිද්‍යාලය තුල මේව හදලා මේ කන්සෙප්ට් හදලා මේ පර්යේෂණ පත්‍රිකා අනුමත කරගත්තට පස්සේ එයාලා කෙලින්ම යන්නේ නිකන් ඔහේ නිකන් රස්තිය දුවට නෙවෙයි යන්නේ. ඍජුවම එයාලා වැටෙන කර්මාන්ත ශාලාවකට. කර්මාන්ත කරන්න තමයි එයාලා යොමු වෙන්නේ. එතනින් තමයි චීනය පටන් ගත්තේ මේ වැඩේ කරගෙන යන්න. අද වෙනකොට නිපු ඔයාට කියන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි ලෝකේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි අත්ත කතාව.
0: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
1: අනිවාර්යයෙන් ලෝකේ වැඩිම පර්යේෂණ සහ වැඩිම පේටන් බලපත්‍ර ප්‍රමාණයක් හම්බෙන්නේ චීනයට නම් චීනයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා දෙකක් නැහැ.
0: ඉතින් චීන විශ්වවිද්‍යාලය ගැන කතා කරද්දී ජාමර ලංකාවේ ගොඩක් කට්ටිය එක එක මේ විශ්වවිද්‍යාලවල කියලා අධ්‍යාපනය හදාරන්න උත්සාහ කරනවානේ. හැබැයි ඉතින් අධ්‍යාපනය හදාරන්න උත්සාහ කරනාට සමහරක් කාලවලට චීනට යන්න මුල් අඩතාලම එහෙම චීනට නැත්තම් වෙන කොහෙට හරි යන්න මුල් අඩතාලම අර වෙන කොහේවන්ද තැනකින් දාගන්න ගියාට පස්සේ මිනිසුන්ට සිද්ධ වෙන්නේ සල්ලිත් නැහැ අන්තිමේදී ආයතන තිබ්බ තැනුත් හොයාගන්න නැහැ එහෙම ප්‍රශ්න වෙනවා නේද?
1: ඒ
0: කියන්නේ කිසිම වැදගත්කමකට නැති තැනකට ගියොත් ඔය දේ තමයි වෙන්නේ. හැබැයි ඔයාලට චීනට අධ්‍යාපනය හදාරන්න යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට හොඳම තැනක් ඔයා මේ වෙද්දි හොය හොය ඉන්නවා නම් උසස් පෙළ ඉවර කරලා උසස් පෙළ සමත් වෙච්ච කෙනෙක් නම් ඔයා දන්නවා ඔයාගේ ජීවිතයට හදාගන්න ඕන වටිනාකම මොන වගේද කියලා. අන්නේ වටිනාකම අරගෙන චයින ලංකා එඩියුකේෂන් ඔයා ගාවට එනවා කියන එක මතක් කරන්න ඕනේ. මොකද චයින ලංකා එඩියුකේෂන් එක දන්නවා ඔයා චීනට ගියොත් එහෙම ඔයාට වෙනම වටිනාකමක් එකතු කරනවා. ඔයාට අධ්‍යාපනය විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුම හොඳම ආකාරයෙන් දෙනවා කියන එක චයින ලංකා එඩියුකේෂන් දන්නවා. ඉතින් ඒ නිසාම චයින ලංකා එඩියුකේෂන් චීන රජයත් එක්ක එකතු වෙලා අපිට ශිෂ්‍යත්ව වෙනමම ලබා දෙනවා චාමර. මේ දවස් ටිකේම ශිෂ්‍යත්ව ක්‍රියාත්මකයි. අපිට ශිෂ්‍යත්ව 100කට එහා ලබා දීලා තියෙනවා.
1: අනිවාර්යෙන් චයින ලංකා এডুকেෂන් ගැන කියද්දී තින් ડોක්ටර් භාග්‍යගෙන මම අමතක කරන්න බෑනේ තින් නේද? චයින ලංකා এডুকেෂන් එකේ මම මේ කියපු කන්සෙප්ට් එකට අපිට හයියක් දෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි අපේ තියෙනනේ තාම අර හනමිටි අදහස් ටිකක් යුරෝපයේ තමයි හොඳ අධ්‍යාපනය තියෙන්නේ කියලා. ඉඩමුත් විකුණලා ගෙදරත් විකුණලා තමන්ගේ හත්මුතු පරම්පරාවම ණය වෙලා තමයි ගිහිල්ලා අපි ලක්ෂ ගාණක් වියදම් කරලා යුරෝපයට යන්නේ. අද ලෝකයේ තියෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වල ඉහළම තැනකට අවිල්ල තියෙන්නේ චීනය. නවෝත්පාදනයේ වගේම ඉංජිනේරු අංශවලින් මේ වගේ පර්යේෂණ අංශවලින් ලෝකයේ දවසින් දවස අභිබවා යන චීන විශ්වවිද්‍යාලවලට පුළුවන්කම ලැබිලා
0: තියෙනවා.
1: ඒ නිසා අර වියදම් කරන වගේ ලක්ෂ ගණනක මුදල් වලින් ඉතාම අඩු ගාණක් වියදම් කරලා ඔයාට චීනියට ගිහිල්ලා පූර්ණ අර්ධකාලීන ශිෂ්‍යත්ව සමග චයින ලංකා এডুকেෂන් එකත් එක්ක එකතු වෙනවා නම් ඔන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ දුවේ පුතේ. හරි.
0: අනික සමහර වෙලාවට ඔයා වෙන තැන් වලින් ගියොත් එහෙම ඔයාට යන්න සිද්ධ වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට නොවෙන්න පුළුවන්. වෙන වෙන විශ්වවිද්‍යාල වලට වෙන්න පුළුවන්. හැබැයි චයින ලංකා এডুকেෂන් සම්බන්ධ වෙලා තියෙන්නේ චීනයේ තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල සමග. ඉතින් ඒ නිසා ඔබට රාජ්‍ය විශ්වවිද්‍යාලයක හොඳම උපාධියක් අරගෙන එහෙම නැත්නම් ඔබට අවශ්‍ය වෙන ඩිප්ලෝමා පාඨමාලාවක් පවා හදාරන්න පුළුවන්කම තියෙනවා. අනික එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙනවා. දැන් ඉස්සර වගේ ආවට ගියාට යවන්නේ නැහැ. එන්ට්‍රන්ස් එක්සෑම් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එන්ට්‍රන්ස් එක්සෑම් එක තියෙන නිසාම චයින ලංකා එඩියුකේෂන් එකින් ඔයාට වෙනමම විදිහේ පෙර පුහුණුවක් ලබා දෙන්න ඔවුන් සූදානම් කරලා තියෙනවා. ඒක ලබා දෙන්නේ ඔබට මේ ලොකු ගානක් අරගෙන ඔබව නිකන් අර ඒකට යන්න එපා කරන තැනින් නෙමෙයි. සමහර එහෙමනේ කියන්නේ චාමර. ඒක රට ගියත් එක නැත්තත් එකයි අර මේ සම්මන්ත්‍රණයට ගන්නකොට මේ ඔක්කොම ටික අරගෙන ඉවරයි. හැබැයි නොමිලේම ඔයාට මේ සේවාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට ඒ වගේම දැන් සමහර අයට හිතෙන්න පුළුවන් මට චීන භාෂාව දන්නේ නැහැ. ඉතින් මට කොහොමද මම මේක කරන්නේ කියලා. හැබැයි සියලුම උපාධි ඉංග්‍රීසි මාධ්‍යෙන් ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. අනික විශ්වවිද්‍යාලය තුළම නවාතැන් පහසුකම් ඇතුළු තවත් බොහෝ පහසුකම් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට හදිස්සියක් වුණා, ඒ කියන්නේ චීනට ගියාට පස්සේ හදිස්සියක් වුණා කියලා හිතමුකෝ. ඒ හදිස්සි අවශ්‍යතාවයක් වුණොත් එහෙම, හදිස්සි ඔබ රෝගාතුර වුණොත් එහෙම, ඒ සඳහාත් අවශ්‍ය කරන සියලුම දේවල් චයින ලංකා එඩියුකේෂන් සහ දැන් එහෙ තානාපති කාර්යාලය තියෙනවානේ. එතකොට විශ්වවිද්‍යාල පහසුකම් ඇතුළු ඔය සියල්ලම තියෙනවා කියන එක බය නැතුව ඔබට කියන්න පුළුවන්කම තියෙනවා.
1: ඔව්, ඉතින් උපාධි තියෙනවා, ඒ වගේම ඩිප්ලෝමා තියෙනවා. අපි පාඨමාලාවන් ගැනත් මතක් කරන්නම් ඔයාලට. මේවා මම නැවතත් කියන්නේ පූර්ණ සහ අර්ධකාලීන විදිහට වට මේ අවස්ථාවන් ලැබෙනවා. හරි, එතකොට මේ අවස්ථාවන් මග අරගන්න එපා. මොකද දැන් මොකක්ද ඊළඟට කරන්න කියලා කල්පනා කරන දුවල පුතාලට තමයි මේ මතක් කරන්නේ. චයින ලංකා එඩියුකේෂන් එකත් එකතු වෙන්න. ඒ ඔබට හිතා ගන්න බැරි ජීවිතේ වටිනාකමක් ඔබට ලබා ගන්න පුළුවන්.
0: ඔව්, ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයා ඒ ලෙවල් සමත් නම් කිමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම තමයි කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, ඒ වගේම බයලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින්, ඒ කැල මතක තියාගන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයා සංගීතයට ආදරය කරන කෙනෙක් නම් විශේෂයෙන්ම විදේශීය සංගීත, එහෙම නැත්නම් බටහිර සංගීත, තවත් ගොඩාක් දේවල් ඔබට හදාරන්න ආසාවක් තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා චීනට ගිහිල්ලා මියුසික් ඩිප්ලෝමා එකේ ඉඳන් උපාධිය වෙනකම්ම හදාරන්න අවස්ථාව ලබා ගන්න. ඉතින් මේ අවස්ථාව මග අරගන්න එපා. මොකද ඔයාට මේ වගේ අවස්ථාව කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ චයින ලංකා එඩියුකේෂන් එකෙන් විතරයි. ඔයාලට හොයාගන්න හරිම ලේසි. මේක තියෙන්නේ හරියටම කිව්වොත් එහෙම ජවර්ධනපුර මේ හොස්පිටල් එක ගාව බී ගේට් එක තියෙනවානේ. මෙන්න මේ බී ගේට් එක පැත්තේ තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. සමහර ආයතන නිකන් අර එකපාරටම යනවා එකපාරටම යනවානේ. මේක එහෙම තැනක් නෙමෙයි. මේක එතනම තමයි එදා ඉඳන් තියෙන්නේ. ඔබට ගිහිල්ලා විශ්වාසයෙන්ම තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. අනික මේ දැන් අපි කියනවටත් වඩා වැඩියෙන් හැම දෙයක්ම පැහැදිලිව ડોક્ટર භාග්‍යවට කියන්න ලෑස්තියි. මොකද ડોક્ટર භාග්‍ය තමයි මේ වැඩේ සම්පූර්ණයෙන්ම මෙහෙවන්නේ. ඉතින් ඒ නිසා ડોક્ટર භාග්‍යගෙන් සම්පූර්ණ දැනුම ඔබට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන්මම කතා කරන්න 077.290.290ට
1: කතා කරලා වැඩි විස්තර දැනගන්න. කියන්නේ කියොත්ම පෑම කියන්න වෙන.
0: ඔව්.
1: කියන්නේ ඒ තරම් තියෙනවා පාඨමාලාවක් නේද?
0: එහෙනම්
1: නොදැනින් එකයි මේක දැනගෙනත් කරගන්න නැති එකයි. ඉතින් ඔයාගේ තීරණයක්. ඉතින් මේ අනිවාර්යෙන් කතා කරලා බලන්න කොහොමද කියලා ડોક્ટર භාග්‍යට වැඩි විස්තර වලට සියල්ලක්ම පැහැදිලි කරලා දෙයි. අනාගතය තින් තීරණය කරගන්නේ ඔබේ අයිතියක් සහ ඔබේ වගකීමක් ඉතින් ඒ නේද? අපි ඉස්සරහටත් මතක් කරන්න තවත් තියෙන පාඨමාලා මොනවද කියලා.
0: ඔව්, තව ගොඩාක් දේවල් වාර මතක් කරන්න තියෙනවා. ඉතින් අපි හිමින් සේරේ මතක් කරනවා. මොකද ඔක්කොම එකම පාර කියන වෑනේ. ඒ ටික හිමින් සේරේ කියන්න. දිගටම සුප්‍රීම රේඩියෝ අහගෙන ඉන්න කියලා වාට ආරාධනා කරනවා.

0: ස්ප්‍රීම් රේඩියෝ චීනේ නැවතත් ශිෂ්‍යත්ත සීයක් ලංකාව දරුවන්ට බයලෝජිකල් ඉංජිනේරින් ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ත ඒලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා ඉඩියුකේෂන් ඩොක්ට භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕන. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
0: මෙල්වා මෙතින් දන්න කියන GI box bar. සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0877 600 1018 22.
4: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
5: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
6: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
4: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. උදහතයි විනාඩි 42යි දැන් වෙලාව. අපේ පුවත්පත් සිරස්සල මතක් කරන්න තෝනේ. හැබැයි කලින් මතක් කරන්නම් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ගැන මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපුවොත් අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්නෝ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත්, අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත්, අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් තවත් සෙසු තයාගත් ඔයාට ලබා ගන්න පුළුවන් කියන එක මතක් කරන්න මෝන්. ඉතින් හැමෝටම හීන තියෙන ඔය හීන හැබෑ කරගන්න නම් අනිවාර්යෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක එකතු වෙන්න කියලාත් මතක් කරන්න මෝනේ.
1: අනිවාර්යෙන් මෙල්ඩෝල් ගැනත් කියලා මෙයන්නේ. මෙල්ඩෝල් ඉතින් අනිවාර්යෙන් ඔයාගේ ළඟ තියාගන්න. මේ දවස්වල ඉතින් ඔයාගේ ළඟම ඉන්න මිතුරා කරගන්න ඕනේ මෙල්ඩෝල්. මොකද ඔළුවේ කැක්කුම, වේදනාවන් කැක්කුම, අපහසුතාවන් වලට ඉක්මන් සහනය සලසනවා මෙලඩෝල් පැරසිටමෝල් විශේෂයක් විදිහට.
0: ඔළුව
1: හදාගෙන ඉති යංකෝ අපි බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ දූපතේ දිනමින පුවත්පත් විතරක් අද අවධානය යොමු කරමු නිපු. කාලය අද ගොඩක් ගිහිල්ලා
0: තියෙන්නේ.
1: මේගමෝ හිරගෙදර ගැටුම සම්බන්ධයෙන් වාර්තා කරනවා. චෝදිත රැඳවියන්ට මිනීමරුම් චෝදනා යටතේ නඩු 287කගෙන් ප්‍රකාශ අරන් CCTV දර්ශනත් ඉල්ලයි. නිලධාරීන් 40කගෙන් විමර්ශන කණ්ඩායම් 3ක් CID උසාවියට දන්වයි. අනිවාර්යෙන් මේ රැඳවියන් සහ නේද මේකට සම්බන්ධ කවුද දන්නේ නැහැ. මේ සියලු දෙනාටම දැඩි දඬුවම් දෙන්න ඕනේ මේ තත්ත්වයට.
0: සහ ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම දැනුවත් කර යුතුයි මහජනතාව. මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියන කාරණාව සහ මොවුන් කොහොමද මේ හැමදේම කරගත්තේ කියන කාරණාව අනිවාර්යයෙන්ම දැන් මේකට අධිකරණ ක්‍රියාවලියක් යනවානේ චාමර. මේ අධිකරණ ක්‍රියාවලියෙන් පසුව මේකේ කවුද වැරදිකාරු, එතකොට නිවැරදිකාරු කියලා හොයාගනීනේ. අන්නේ සියල්ල මං හිතන්නේ සමාජයට දෙනවා නම් හොඳයි, සහ උන්ට දෙන දඬුවම් මොනවාද කියලාත් ගොඩක් අය මේ වෙද්දි බලාගෙන ඉන්නවා. මොකද මේ වගේ දෙයක් ආයි කවදාවත් වෙන්න බෑ. මොකද දැන් නීතිය රකින්න තන නීතිය අතර අරගෙන මේ වගේ මිනිස්සු මෙහෙම හැසිරෙනවා නම් අනිත් තැන් ගැන කවර කතාද?
1: අනිවාර්යෙන් අපි බලාගෙන ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වී ගොවියාට සහන දෙන්න මිලියන 46,000ක් වෙන් කරලා තියෙනවා. වී මිලදී ගැනීම ආරම්භ කළා යලකන්නේ ඊයේ සිට. ඒ සම්බන්ධයෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ. අනේ ඕක දවස් දෙකක් කරන්න නැතුව ඉතින් ඕක කරලා ඉවර කරන්න. මොකද තාම සමහර තැන්වල කන්න පටන් ගන්නත් නැහැ. සෞඛ්‍ය සේවයට අලුත් පත්වීම් 2000ක්, සෞඛ්‍ය කළමනාකරණ සහකාරක සහකාර 228කට පත්වීම් අද කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වගේම ජාතික රෝහලේ සිටි තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට, නිලධාරී මරණ 10යි සමස්ත මරණ කරන තුවට 31ක් දක්වා ඉහළ යනවා කියලා තමයි කියන්නේ මේ මීගමු සිද්ධිය සම්බන්ධයෙන්. දකුණු ආසියාවේ ප්‍රථම මගී ඩ්‍රෝන සේවාව ශ්‍රී ලංකාවේ ආරම්භ කරයි කියලත් වාර්තා කරනවා. තාම හොඳයි. ඒ වගේම මේ කැබිනට් යෝජනා කීපයක් තියෙනවා, තීන්දුව තීරණ කීපයකුත් තියෙනවා වාර්තා කරලා අද දවසේ දිනමින පුවත්පත. ඒ සම්බන්ධයෙන් බලමු. මූල්‍ය අපරාධ මැඩලීමේ 2026-2030 ජාතික ප්‍රතිපත්තියට අනුමැතිය. ඒ වගේම පියසි පාදක සූර්ය බලශක්තියට අනුමැතිය කියලත් වාර්තා කරලා තියෙනවා. ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වනවලු. ඒ වගේම
0: බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ දී කියලා කිය තමයි සඳහන් වෙන්නේ.
1: මේ සමුළු ඉතින් අපිට අලුත්ම එකක් නෙවෙයි ඉතින් නේද? අපිට ඉතින් ඒ කාලේ පාසල විෂය නිර්දේශවලට තිබුණානේ. ඒ අතරතුරේ වාර්තා කරලා තියෙනවා දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට. දශක 6කට පමණ පෙර ආරම්භි මහවැලි මහා සැලැස්මේ අවසන් සිහිනයේ සැබෑ කරවණු වස් ඉදිකරනු උතුරුමැද මහා ඇල ව්‍යාපෘතියේ සුවිශේෂී සංදිස්ථානයක් සැඟවුවන් කරමින් දකුණු ආසියාවේ දීර්ඝතම වාරි මාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කර අද දවසේදී ජාතියට පිරිනැමෙනවා කියලා තමයි වාර්තා කරලා
0: තියෙන්නේ.
1: ඔය විදිහට තමයි ප්‍රධාන පොස්වත් සිරස්තල වාර්තා කරන්නේ. සමහර දේවල් නැති උදේ පාන්දර කියන්න ඕනේ නැහැ කියලා අපි විශ්වාස කරනවා.
0: ඔව්.
1: ඒ තරම්ම සංවේදී හද කම්පා වෙන සිදුවීම් තියෙන ඉතින් නේද? ඔය විදිහට තමයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ.
0: එහෙනම් ඉතින් අපි ඒකත් එක්කම ලෑස්ති කට විරාමකට යන්න ඔබට ආරාධනා කරනවා. දෙකටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා වෙලාව මතක් කරන්නම්.
1: වෙලාව උදේ 7:46 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864012.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙ
3: හරි හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
6: කලර්ස් වලට පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
8: සුප්‍රීම් lifestyle with Manisha සතියේ දවස් 5:00 ම උදේ 10:00

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයාණන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දහවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: උදේ 7:54 දැන් බලාව මතක් කරන්න ඕනේ ඔයාට බාණ්ඩ අඩු මුදලකට ලබා ගන්න පුළුවන් තැනක් ගැන. හිතන්නකෝ දැන් මේ දවස් දෙකේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට කෑම වලට මේ සල්ලි වෙන් කරනවා කියලා කියන එක තමයි සාමාන්‍ය ලොකුම ප්‍රශ්නේ. මොකද ඉතින් අපි මේ ඔක්කොම කරන්නේ කාලා බීලා ජීවත් වෙලා ඉන්නනේ. ඉතින් කාලා බීලා ජීවත් වෙලා ඉන්නත් හැබැයි අමාරුකමක් මේ විදිහ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි කන්න ඕනේ, බොන්න ඕනේ, කෑම ටිකක් හොයා ගන්න ඕනේ, පොකට් එකට හරියන්නත් ඕනේ. ඉතින් පොකට් එකට

0: හරියන්න සාධාරණ මුදලකට අපිට ඇති තරම් භාණ්ඩ අරගෙන ඉවරවල අපිට ඒ ටික උයාගෙන කන්න පුළුවන් තැනට හදලා දීලා තියෙන කසාගල ග්‍රීන් සුප්. කසාගල ග්‍රීන් සුප් එකට ආවොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා අඩු ගානකට ඔයාලා අවශ්‍ය කරන අවශ්‍ය ආහාර භාණ්ඩ ගන්න. හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලුණු වගේම ග්‍රොසරි අයිටම්ස් පවා ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කසාගල ග්‍රීන් සුප් කියන අලුතන කඩුමු මිලක් ශාඛා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල. ඔයාට ළඟම ශාඛාවට යන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුප් ගැන වැඩි විස්තර දැනගන්න 011-2-864-012 කතා කරන්න.
1: ඉතින් ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා. මේ අතුරුතුරේ ඉතින් මතක් කරන්න ඕනේ මෙල්වා RB500 ගැන ශක්තිමත් වාණේ කම්බි. මෙල්වා සන්නාම ඉතින් අපිට අමතක කරන්න බෑනේ ඉතින් නේද? මෙල්වා එක ලංකාවේ එක අපේ මේක. ඉතින් විශ්වාසනීයතුව මෙල්වත් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම ජීවිතවල සිහින දිනවන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්න ඕනි. ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධනනිධානයේ ලොතරැයිය ඔයාගේ ජීවිතයේ ඔය කෝටි ගානක හීන හැබෑ කරලා දෙන්න සූදානම්. අර අපි කියපු ව්‍යවසායකයෙක් වෙන සිහිනය සැබෑ කරගන්න නම් ඔය අනිවාර්යෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ ධනනිධානයේ ලොතරැයියක් ගන්න. මොකද ඔය නිකම් මේ රුපියල් 1000 2000 ඔය වගේ නෙවෙයි, කෝටි ගානක දිනුම් අවස්ථා තමයි තියෙන්නේ. හරිද? දැන් මතක් කරන්න ඕනේ මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේ කන් දුඩරටින් බිහි කරන්න පුළුවන්කම ලැබුණා. රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් තමයි හිමි කරගත්තේ. ඒ වගේම දැන් සෑම ඉරිදා දිනක වාඩ තියෙනවා සන්ඩේ බෝනස් වාසනාව. සන්ඩේ බෝනස් වාසනාවත් උදා කරගන්න පුළුවන්. මේ සියලු මුදල් ඉතින් අපි දෙන මුදල් රජයේ ඒකාබද්ධ අරමුදල ශක්තිමත් කරනවා. ඒ නිසා විශ්වාසයෙන් යුතුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ගන්න අද තමයි ඔයාගේ දවස, ඔයාගේ අනාගතය තීරණය කරන දවස කියලා හිතාගෙන ගිහිල්ලා ගන්න. එකක් දෙකක් නෙමෙයි ටිකට් පත් 6ක් 7ක් නේද? පුළුවන් තරම් ගන්න ගන්න කොටිති. මහා ලොකු ගාණක් නෙමෙයි සමහරවල්ලාට නේද? අපි ඔහේ වියදම් කරන වෙන සමහර වැඩක් නැති දේවල් වලට නේ.
0: කිසිම වැඩක් නැති දෙයකට වියදම් කළා අරන් ආවම
1: පස්සේ කිසිම වැඩක් සමහර ප්‍රේමවන්තියට වගේ වියදම් කරනවා කිසිම වැඩ කරන්නේ නැහැ නේද? නේද?
0: ඇත්තද?
1: පස්සේ ඉතින් කොහමවත් ඕක මොනව ආරම්භ වුණත් වැඩක් නැහැ වගේ එකක් නේ තියෙන්නේ.
0: ඕහෝ හෝ ඒවා අනාගත ආයෝජන. හරිද? ඒවා නම් මනන් දේවල් කරන්න එපා. ජාමල දනනිදානයක්.
1: ඒ අනාගත ආයෝජනයේ තියන අය දැන් අහගෙන ඇති අපි.
0: නිකන් හරි ඔයා හිතන්නකෝ ඔයාට දනනිදානයක් ඇදෙනවා කියලා. ඔයා ඒකිනුත් අනිවාර්යෙන්ම ඔයාගේ මේ පෙම්බතියට ඔයාගේ වයිෆ්ට අනිවාර්යෙන්ම මොන හරි අරන් දෙන්න ඕනේ. හරිද?
1: අනිවාර්යෙන්.
0: එහෙම නැත්නම් හරියන්නේ නැහැ. සමහරකට දනනිදානයේ කෝටි ගාණක් ඇදෙන නිසා ඔයාට පුළුවන් වයිෆ්ගේ නමින් කොහෙන් හරි ඉඩමක් උනත් තරහ.
1: ඔයා දුන්න ගමන් කියන්නේ මගේ වාසනාවගේ.
0: නැත්තම් වෙන මොකක්ද හිතන්නකෝ. දැන් මම නැති කාලේ මොනා හරි ඇදුනද? නෑනේ නෑනේ. දැන් මේ මම හිටපු නිසා තමයි මගේ වාසනාව එයාටත් බලපාලා තියෙන්නේ කියලා
1: කට ස්වාමි පුරුෂයන්ට දෙයියන්ගෙම පිහිටයිද
0: කට පුරා අපිට කියන්න පුළුවන් චාමර. මොකද ඔයාලා නිසා එයා ඇදුනේ, අපි නිසා, අපි ළඟ ඉන්න නිසා.
1: අනිවාර්යයෙන් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩල ගැන විශ්වාසෙන් ජාතික මහා ධන සම්පත ධනනිධානය ගන්න නේද? ඔය පෞල් ප්‍රශ්නත් ඉවරයි.
0: පෞල් ප්‍රශ්න ඉවරයි.
1: සල්ලි තියෙනකම්.

0: අලුත් පැයක් වලව උදෑසනටයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තන නිධානය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාර්ගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ.

0: උදේට ඇහෙන සද්ද අතරට වෙල්කම් ෂෝ.
1: උදෑටයි විනාඩි 6යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැයටත් අපි ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ මේ පැය මුලම ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන්ගෙන ජාතික ලතරයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන එකතලා තියෙනවා කියන. ඒ වගේම තමයි මෙල්වා RB 500 ඉන්නවා අපිත් එක්ක විශ්වසනීය බැඳීමකට අපි ගාව හරි හයියට අපිව අල්ලගෙන. හරිද?
2: ඔයාට හුලඟක් එහෙම આવවත් අල්ලගන්න මෙල්වා කම්බි නේද?
1: කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා යන්නේ කොහෙවත්?
2: බය වෙන්න දෙයක් නැහැ. සමහර ස්ලැබ්ලෝ උඩ තියෙනවා උඩට.
1: ඔව්.
2: ඉතුරු ටික හදාගන්න කියලා ඉතුරු කරනවානේ. දැන් પરම්පරා ගානාවක් මේ කම්බි ටික එහෙම තියෙනවා.
1: එහෙම තියෙනවා. හැබැයි
2: ගැටලුවක් නැහැ. මෙල්වා හින්දා තියෙනවා. නැත්තම් කම්බි ටික දිය වෙලාම ගිහිල්ලා දැන්.
1: ඔව්.
2: එහෙමනේ ස්ලැබ් එකක් දාලා මට උදාහරණ පෙන්නන්න පුළුවන් ඕන.
1: හරි හරි ඉතින්. ඒක සාමාන්‍යයි. සල්ලි ටිකක් තිබ්බනම් ඉතින් ඔක්කොම ටික හරියනවා ජාමර.
2: ඒක තමයි ඉතින් ජාතික ලොතරැය මන්ල ඉන්නවා නේද? ජීවිතේ hina හැබැයි කරන්න ටිකට් ගන්න ඉතින් මේකල මෙල්වා කම්බි දාලම හදන්න හදනකොට. ඉතින් මේ පැයටත් ඔබට ආදරෙන් ආරාධනා කරනවා. අපි තවත් ඉතින් කතා වාරයකට තමයි මේ ළඹෙන්නේ.
1: යමුද එහෙනම්?
2: ගිහින් ලෙමුනේ තද තැනකට ඉතින්.
1: එහෙනම් අපි ඇවිදින් යන්න ලෑස්ති. ඇවිදිලා ඇවිදලා ඇවිල්ලා තව දෙයක් ගැන මතක් කරන්න. දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අපි යමු ඇවිදින්න.
3: Travel with Supreme.
1: අද බදාදා දවස ඇවිදින්න යන්න ඕනේ. ඉතින් අපි රජවටේ කොහෙටද අපි ඇවිදින්න යන්නේ?
2: අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ රජවරුන්ටත් මහා සංඝයාටත් ඇඹුල සැපයූ ඇඹුල්ගම රජමහා විහාරයට.
1: ඇඹුල්ගම?
2: ඇඹුල්ගම රජමහා විහාරය මේක මීට කලින් නම් ඔය ඇඹුල් හෙළූ විහාර, ඊට පස්සේ රත්ගල් වෙහෙර, ඕ ඇඹුල වෙහෙර ඔය වගේ නම් වලින් ගොඩක් හඳුන්වලා තියෙනවා. දැන් කොළඹින් අයට ගොඩක් දුර නම් නෑ. හංවැල්ල සමීපයේ කැලණිගම් නිම්නයේ තමයි තියෙන්නේ. මං ඔයාලට කිව්වා කොරතොට විහාරය හා සම්බන්ධ කතාවක්. මේ කොරතොට විහාරය සහ මේ ඇඹුල්ගම විහාරය අතරත් සම්බන්ධතාවයක් ඓතිහාසිකව තියෙනවා. මෙතන වැඩේ කියන නිපු ජනප්‍රවාද තියෙනවා කියන්නේ කොහොම කියලිවර කරන්න දින මට තේරෙන්නේ නැහැ.
1: ඒ තරමටම තියෙනවා.
2: ඒ තරමටම තියෙන නිසා මම මේකෙන් ජනප්‍රවාද කීපයක් විතරයි මේ අද දවසේදී තෝරගන්නේ. මොකද ඔක්කොම කියන්න වෙලාවක් අපිට නැති හින්දා. දැන් මෙතන ප්‍රධාන වශයෙන්ම මම කිව්වනේ මේ ඇඹුල සැපියූ විහෙර නිසා ඇඹුල්ගම විහාරය වුණා කියලා. මේකෙදි කියන්නේ මේ අතීත රජදරුවන්ට ඒ වගේම මහා සංඝරත්නයට ප්‍රධාන වශයෙන්ම මේ ඇඹුල සම්පාදනය කරලා තියෙන්නේ මේ විහාරයට තමයි ජනතාව එහෙම නැත්නම් ගම්වාසීන් ප්‍රදේශවාසීන් ගෙනවිත් පූජා කරලා තියෙනවා කියලා තියෙනවා. මේක සමහරවිට යුද්ධමය වාතාවරණය නිසා ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒක හේතුව මොකක්ද කියලා දන්නේ නැහැ. මෙතන මේ ඉතිහාසය සම්බන්ධයෙන් කියද්දි මෙතන විශාල මේ ගල්ලෙන් ප්‍රමාණයක් තියෙනවා. අදරත් මේ ගල්ලෙන් 30කට ආසන්න ප්‍රමාණයක් දැක බලා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. යනු එක ජනප්‍රවාදයක් තියෙනවා නිපු මේ ස්ථානයේ මලියදේව මහරහතන් වහන්සේ වැඩවිසූ හිටියා කියලා. භාවනා යෝගී වුණහන්සේ වැඩවිසූ තැනක් විදියට අදටත් මේ ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මේ ස්ථානේ හඳුන්වනවා. ඒ වගේම තමයි මෙහි මේ මං අර කොරතොට විහාරය හා සම්බන්ධයෙන් කියද්දි කිව්වනේ අංගම්පොර සහටන් පුරුදු වෙච්ච පන්සලක් කියලා ඔය විහාරස්ථානයත්. එතකොට මේ ප්‍රදේශයේ යක්ෂ ගෝත්‍රිකයන් ඉඳලා තියෙනවා. මේ යක්ෂ ගෝත්‍රිකයන් මේ අංගම් හටන් පුරුදු වෙන්න භාවිතා කරපු තැන් දෙකක් විදිහට තමයි මේ කොරතොට විහාරස්ථානය වගේම මේ ඇඹුල්ගම රජමහා විහාරය හඳුන්වන්නේ. එනිසා ඒ වගේ පසුබිමකුත් තියෙනවා. ඉන් පසුව මෙතනට මේ පත්තිනි දෙවියන්ගේ ජනප්‍රවාද පුවතකුත් ඇතුළත් වෙනවා. පත්තිනි දේව මෑණියන් ලංකාවට වැඩම කරවී වූවායින් පසුව මේ ස්ථානයේ ගල් ගුහාවක කලක් නැවතී සිටියා කියලා සඳහන් කරනවා. අදටත් මේ ප්‍රදේශයේ ජනතාව මෙහි එක ගල් ගුහාවක් පත්තිනි ගුහාව නමින් හඳුන්වනවා. තාමත් ඉතින් එහි පත්තිනි රූපයක් ප්‍රදර්ශනය කරමින් තියෙන බවත් විශ්වාස කරනවා වන්දනාමානය වෙනුවෙන්. එහා සම්බන්ධ කතාවකුත් තියෙනවා. ඒ වගේම තවත් තින් කතා ගොඩක් තියෙනවා. දැන් තව එක කතාවක් වෙනවා නිපු මේ කොරතොට විහාරය සහ මේ ඇඹුල්ගම විහාරය සම්බන්ධ කරමින් භූගත උමන් මාර්ගයක් ඒ කාලේ ඉදි කරලා තිබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. සමහර තවත් තැන්වල ඒ කැලණිගඟේ ගම් පතුලෙන් තමයි මේ උමග තිබිලා තියෙන්නේ කියලා තියෙනවා. සමහර තැන්වල තාමත් ඒ උමගට බහින්න භාවිතා කරපු පියගැට පෙළ දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා තියෙනවා. සහ මේ යතා විශාල නාග රාජයෙක් මේ ස්ථානයේ වැඩවාසය කරමින් මේ ආරක්ෂා කළා කියලා ජනතාව විශ්වාස කරනවා. ඉතින් මේ විශ්වාසයන් මේ ජනප්‍රවාද සියල්ලක් එක්ක මිසින් ඔය අනිවාර්යෙන් හංවැල්ල පැත්තට ගියොත් කැලණිගම් නිම්නේ තාමත් මනස්කාන්ත වටපිටාවක පිහිටලා තියෙන මේ ඇඹුල්ගම රජමහා විහාරයත් බලලා එන්න ඉතිහාස කතා ගොඩක් තියෙනවා. ඒක නිසා ගියාට පස්සෙන් තවත් ජනප්‍රවාද කතා, ඉතිහාස කතා, ප්‍රදේශීය වැඩිහිටියෝ ටිකක් එහෙම හම්බුනොත් එහෙම අහගන්න පුළුවන්කමක් ඔයාලට
1: තියෙනවා.
2: ඒ නිසා මේ අනිවාර්යෙන් රජදරුවන්ටත් මහා සංඝයාටත් ඇඹුල සැපයූ ඓතිහාසික ඇඹුල්ගම රජමහා විහාරයට ඔයත් ගිහිල් එන්න.
1: තව දැක් මතක් කරන්න ඕනේ, දැන් මේ වීඩියෝ එක ටිකක් ඔයාලට මේ විස්තර අමතක වෙනවා හැම වගේ කියලා හිතනවා නම් මේ සම්බන්ධයෙන් වීඩියෝයක් අපි දානවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔය අනිවාර්යයෙන්ම සේව් කරලා ෂෙයා කරගෙන තියාගන්න ඕනේ.
2: මහන්සිලා හදන්නේ වීඩියෝ බලන්නේ.
1: ඔව් මහන්සිලා ජාමරාර පැය ගාණක් පුටුවකටලා වාඩි වෙලා ඒ දැන් හොයාගෙන ඊට පස්සේ වීඩියෝස් ටික හොයාගෙන හදලා දෙනවා නේද නේද?
2: සමහර ඒවාට ඉතින් අපිට මේ මූලාශ්‍ර කියන්නේ අපිට හොයාගන්න නැහැ සමාජ ඡායාරූපව නේද? සමහර ඒවා ඉතින් ටිකක් අපි ගන්නවා. ඉතින් අනම්ම නම් වැඩ ටිකක් දාලා ඉතින් නේද, තාක්ෂණයේ තියෙන හින්දා හොඳයි.
1: ඒ නිසා ඉතින්
2: ඒකටත් අපිට සහාය වෙනවා ගොඩක්. ඔය ඒ වගේ මේ තැන්වල ඊට කලින් ගිහලේ අනාවරණයක් කරලා තියෙනයි එයාගේ ගොඩක් අපි කියන්නේ ෆුටේජස් අපි ගන්නවා සමහර වෙලාව. ඒක නිසා එයාටත් බොහොම ස්තුතියි දෙන්නේ. ඉතින් අහගෙන ඉන්නවා නම් එයාටත් අපි දෙන්නෙපේ වටිනාකමක් නීපු නේද?
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති සින්දුවකට යන්න දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. හෙට දවසේදීත් ආව මේ වගේම ලස්සන තැනකට අරගෙන යන්න සුප්‍රීම් රේඩියෝ. අපි ලෑස්ති කියන මතක් කරන්න ඕනේ. Travel with

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්
2: ඉංගිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
9: සතිය දවස් පහේම තවල් දෙකට
10: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
11: මට කෝටියේ ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ උඹරුකස් කියලා තිබුණා. ඒක උකස් අරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ට.
10: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
0: 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Makihanda Makihanda

0: එක දිගට රස මවන අපේ තානේ මෝර්නින් ෂෝ එක.
1: උදෑසන විනාඩි 23යි දැන් වෙලාව.
2: ඉතින් කාලේ ගෙවිලා යනවා ඉතින් නේද ඔය විදියට. දැන් 8:24 වෙලාව අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම ඉතින් මතක් කරන්න දේකුත් තියෙනවා ඉතින් නේද?
1: මතක් කරන්න දේකුත් තියෙනවා. හැබැයි ඊට කලින් තවත් මතක් කරන්න දෙයක් තියෙනවා.
2: ඒ මොකද්ද?
1: ඒ මොකද කියන්නේ අද විශේෂ දවසක් එක්කෙනෙක්ට. ඉතින් ඒ නිසා අපි යාට විශ්ෂක දෙන්න ඕනේ උදේ පාන්දරව. එහෙම නැත්නම් හරියන්නේ නැහැ. මොකද අපිත් එක්ක මේ අපේ හැම වැඩකටම මේ සපෝට් එකක් දෙන කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපේ ස්ටාෆ් එකේම කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා යාට විශ්ෂක දෙන්න ඕනේ. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ මාකටින් එකේ අද ඉස්සරිගේ බර්ත්ඩේ එක අපි යාට ආදරණීය ඉස්සරි අක්කා කියලා. ඉතින් අද ඉස්සරි අක්කා බර්ත්ඩේ එක තියෙනවා. මේ අපි මොකක් හරි වැඩක් අරගෙන ගියොත් එහෙම මං පුළුවන් තරම් උපරිමෙන් සපෝට් එක දෙන්නම් කියලා යා යාගේ පුළුවන් තරම් උපරිම සපෝට් එක අපිට දෙන කෙනෙක්. ඉතින් ඒ නිසා
2: අනිවාර්යෙන් අපේ අනුග්‍රහශීලී බාසුන් සමග අපිව සම්බන්ධ කරවන නේද? අපි ඉසුරි අක්කට ඉතින් සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා නේද?
1: ඔව්.
2: නිරෝගී තවත් වෙනද බවතුන් වැඩි වෙන නේද?
1: ඔව්. හොඳම අවුරුද්දක් එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුද්ද වැඩි වැඩියෙන් හැමදේම ලැබෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔන්න ද වෙල්කම් ෂෝ අපි දෙන්න ප්‍රාර්ථනා කරනවා.
2: අපි දන්නවා කිසිසේත්ම මේ වැඩේට එකඟ වෙන්නේ නැහැ කියලා.
1: ඔය කෑවේ නැහැ.
2: අපි කියනවා ඉතින්. එහෙම කරන්න ඕනේ යාළුවොන්ට නේද?
1: යාළුවෝ
2: කැමති නැති දේවල් තමයි කරන්න
1: ඕනේ. ඔව්. මොකද මේ අපිට උදව් කරද්දි අපිට හැමදේම කරද්දි ඉතින් අපි ඒව අතාරින්න ඕනේ නේද?
2: ඒ
1: නිසා අපි අනිවාර්යෙන් විශ්ෂක දෙනවා. ඉස්සරහකේ වාට මේ අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කිසිම දුකක් කරදරයක් නොවී ඉන්න පුළුවන්කම ලැබේවා කියලා ඔන්න අපි වාට විශ්වාස දෙනවා.
2: අනිවාර්යයෙන් මේ අතරතුරේ ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ තවත් වාසනාවන්ත වැඩක් ගැන මතක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම තිය හැමදාම කියනවනේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අර කියන දේ කරන ගුණය තියෙනවා කියලා නේද? ඒක නිසා අදත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් සම්බන්ධයෙන් අපිට මතක් කරන්න තියෙනවා.
1: මන්නම් කියන්නේ චාමර ගාණි වෙනකොට මේ අකුරෙන් ලියල එවන්න ඕනේ. ඉලක්කම් වලින් එවන්න එපා.
2: හරි. ලියල එවලා
1: තියෙන්නේ. එහෙමත් නෙවෙයි.
2: ඒත් මදිද?
1: ඔව් ඒත් මදි. ඒක තව විදිහකට එවන්න ඕනේ.
2: චිත්‍රයක් ඇඳලා එවන්න කියන්නේද?
1: මොකද මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දෙන ගාණ අපිට හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ ඒ තරමටම අන අංක පිරලා අංක ටික මං අගේ ඉඳන් වලට කියවගෙන යනවා. හරි කෝටි හරි ලක්ෂ හරි කෝටි කියලා ගියාගෙන යනවා. අන්න ඒ විදිහට ඔන්න ඊය දවසේදී සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සහ ප්‍රථම ත්‍යාගලාභීන් ඇතුළුව වාසනාවන්තයින් 48 දෙනෙක් වෙත රුපියල් කීයද?
2: 24,24,00,000 අධික අතිවිශාල වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් තිබුණා. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් අලවි සහකරුවන් වෙත රක්ෂණෝපර ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දවසේදී ක්‍රීඩා මාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී තමයි පැවැත්ුණේ. හරි, මේ අවස්ථාවට විශේෂ ආරයිතමුතර රසක් සම්බන්ධ වුණා.
1: ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDC පෙරේරා මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී මේ අරිෆ් මහතා, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් මෝල්ල KC ප්‍රියදර්ශනී මැනවියත් මේ සඳහා සහභාගී වෙලා තිබ. තවත් බොහෝ අය මේ සඳහා සහභාගී වෙලා තිබ්බ කෙනෙක් මතක් කරන්න ඕනේ. ඉතින් ඊයේ දවසේ කියලා කියන්නේ නේද චාමර? අර කෝටි ගාණක් ගත්තෝ අයගේ මූණවල hina.
2: මෙච්චර සල්ලි දිනනවද දන්නේ නේ? 24 කෝටියක් දෙන්නේ. සතිය ගාණ දිනවනේ. ඉතින් මේ හැමදේම කරන්නේ ඔබ මම ගන්න රුපියල් 40 ටිකට් එකෙන්. අපේ රටේ සියලුම රාජ්‍ය අංශ වලට ඒකාබද්ධ අරමුදලට රණවිරු සේවා අරමුදල ක්‍රීඩා මාත්‍යංශයේ නම් වශයෙන් කියන්නේ ගියා මේ වගේ බොහෝ අරමුදල් වලට විශේෂයෙන්ම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවයේ පාත්වකර යන විශාල දායකත්වයක් ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ රුපියල් 40 විශ්වාසයෙන් යුතුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලදී ගන්න. ඊළඟ ටිකට්පත් වලට ලබා දෙන මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම උත්සවේ ඔබේ නම තියෙන්න පුළුවන්. නිසා මතක තියාගන්න, වාසනාවට කියන එකම නම තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ.
1: එහෙනම් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරන ගමන් අපි ලෑස්ති කිටි විරාමයකට යන්න.
2: වෙලාව මතක් කරන්නම් උදේ 8:00
1: පොඩ්ඩකින් වෙලාව මතක් කරන් සින්දුවකට යමු.
2: සින්දුවකට යද්දී වෙලාව මතක් කරන්න ඉතින්
1: මම. ඔව් මතක් කරා.
2: උදේ 8:00 විනාඩි 28 දැන් වෙලාව. මුදින් මතක තබා ගන්න.
1: ඔව්.

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180
1: ඔය එන්නේ පණ්ඩිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ?
3: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද?
7: හිතට ශක්තිය.
5: සිරුරට සුවය.
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
7: ලස්සනට ඉන්න අලුත් රහස්.
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකෑම.
11: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
7: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
12: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
13: 89.1 89.3
7: Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසනයි විනාඩි 38යි දැන් වෙලාව.
2: දැන් මේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි මාර්ග උමගේ කැණීම් ගැන අපි කියවනේ අද පත්තර විස්තර ගැන කියද්දී නේද? මේ උමග සම්බන්ධයෙන් කියද්දී මෙතන තියෙන මේ ඉංජිනේරුමේ දැනුමනේ තියෙන්නේ නිබුනේ.
1: ඔව්.
2: ඉංජිනේරු දැනුම සහ ওই ඉංජිනේරු දැනුමටත් එක්ක අත්දැකීම් මේ හැම දෙයක්ම ප්‍රදේශවාසි ගොවියන්ගෙන් පවෝකට ඇස්තමේන්තු හදද්දි ගන්නවනේ උපදෙස් සහ කොහොමද මේක සිද්ධ වෙන්නේ නේද?
1: එතන
2: ඉංජිනේරුන් ගණනාවක් ඉන්නවා, වාරි මාර්ගයේ ඉන්නවා, මහවැලි ඉන්නවා, තාක්ෂණික ඉංජිනේරුවරුන් ඉන්නවා, විදියේ ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මේ වැඩ කරගෙන යන්නේ. එතකොට ලෝකේ ඉතින් හිතාගන්න බැරි වැඩ සිද්ධ වෙනවා දැනුමත් එක්ක නේ.
1: ඒකනේ දැනුම කියලා කියන්නේ සමහරක් වෙලාවට පොතේ තියෙන දැනුම විතරක් නෙමෙයි.
2: නෙමෙයි.
1: ප්‍රායෝගික දැනුමත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මොකද හැමෝටම පුළුවන් කටපාඩම් කරලා දේවල් ලියන්න. හැබැයි කටපාඩම් කරලා දේවල් ලිවර වැඩක් නෑ. අර ප්‍රායෝගික දැනුමත් එක්ක අපිට එකතු වෙන්න බැරි නම් චාමර. එහෙම ප්‍රශ්න තියෙනවා නේ. ඉතින් අර දැනුම
2: වැඩි කරලා කටපාඩම් කරලා උමගහරන්න බෑනේ. ඔව්.
1: උමගහරන්න බෑනේ. ඒකට එතනට ගිහිල්ලා පොලේ ස්වභාවය බලලා ඉවර වෙලා ඊට පස්සේ තියෙන පැත්තේ ස්වභාවය ඊට පස්සේ ආපහු වැසි කාලේ තියෙන මොනවා
2: කියන්නේ. ප්‍රධානම දේ තින් උමග හදන තැන ඉඳන් පල්ලෙහාට වතුර යන්න එපයි. එතුණිය අරේ තියෙන වැවි වතුර මෙහෙට විත් හරියන්නේ නැහැ නේ. ලෝකෙ හැම මොමඟුත් තියෙනවා. ඒ කියන්නේ මේකේ ජලාශය වතුර අඩු නම් මෙහෙන් එහෙට යනවා, එහෙන් මෙහෙට එනවා. එහෙම මොමඟ එහෙමත් තියෙනවා ලෝකේ. හරි. දැන් මේ උමග සම්බන්ධයෙන් මේක ඉවර කරන්න කතා උතුරු මැද මහයල ව්‍යාපෘතිය කිලෝමීටර 27.7ක් දිගයි. මේක යෝදි වාර වාරි විශ්මයක් ලංකාවේ සිද්ධ වුණු.
1: ඉතින්
2: මේ වගේ සිද්ධ වෙන මේ අවඩක් තියෙනවා ඉතින්. හොඳේ. පරිසරයට ජනතාවට සිද්ධ වෙන මේ වගේ හානිත් තියෙන. හැබැයි සංවර්ධනය කියන්නේ ඒක තමයි තියෙන්නේ. දැන් අපි මේ කියන්න හදන්නේ ලෝකෙම පිළිගත් ඉංජිනේරුවරයෙක් වෙනවා කියන සිහිනය දැන් ඔයාලට සැබෑ කරගන්න ඉතාල ලේසියෙන් පහසුවෙන් පුළුවන්. චීනය වගේ ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වලා තියෙන දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටකට ගිහිල්ලා.
1: ඔව් අනික චීනයේ දැන් පොඩි කාලේ ඉඳන්ම අපි දන්න දෙයක් නේ චාමර. ළමයිට තාර්කික හැකියාවත් එක තමයි දේවල් ටික මේ උගන්වන්නේ කියලා. ඉතින් විශ්වවිද්‍යාලවලටත් අන්න ඒ දේ අනිවාර්යයෙන්ම ලබා දෙනවා. විශ්වවිද්‍යාලවල දැනුම විතරක් නෙමෙයි, ඒක ප්‍රායෝගිකව අත්හදා බලන්නේ කොහොමද කියන කාරණාවත් චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇතුළත් වෙලා තියෙන කාරණේ අපි හොදාකාරයෙන්ම දන්න දෙයක්. මීට කලින් චීනයට ගිහිල්ලා ඉගෙනගත්තු මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ඉගෙනගත්තු අය ඒකට හොඳම උදාහරණ අරගෙන ඇවිත් තියෙනවා.
2: අනිවාර්යෙන්. දැන් නිපු අපි උදාහරණයක් කිව්වොත් එහෙම ශ්‍රී ලංකාවේ මේ වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ සිසුන් විශාල පිරිසක් ඉන්නවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තියෙනවා චීන විශ්වවිද්‍යාලවලට. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පිළිගැනීමක් තියෙනවා.
1: ඒ
2: නිසා සේලුම පාඨමාලා සහ සේලුම විශ්වවිද්‍යාල ලෝකේ ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක්
1: තියෙනවා.
2: ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඔයාට.
1: ඔව්. අන්නේ පිළිගැනීමක් තියෙන විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරන්න එක තැනක් තියෙනවා චාමර ලංකාවේ.
2: ඒ
1: තමයි චයින ලංකා එඩ්යුකේෂන් කියලා කියන්නේ. චයින ලංකා එඩ්යුකේෂන් එක ඔස්සේ විශ්වසනීය භාවය 10%ක් තියාගෙන ඔයාගේ දරුවව බය නැතුව චයින ලංකා එඩ්යුකේෂන් එක ඔස්සේ යවන්න පුළුවන්කම තියෙනවා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට. අනික සියලුම පහසුකම් ටික ඔයාලට ලැබෙන්නේ කොහොමද කියන කාරණාව ඉඳන්ම ඔයා මේ ලංකාවේ ඉඳන් චීනට යනකම්ම චීන අධ්‍යාපනය හදාරනකම්ම චීන අධ්‍යාපනය හදාහල ඔබට රැකියාවක් වෙනකම්ම ඔබ රැකියාව හොයාගන්න තැනට වෙනකම්ම මේ හැම පහසුකමක්ම චයින ලංකා එඩ්යුකේෂන් ලබා දෙනවා. විශේෂම කාරණේ ඔබට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඔවුන් මූලික අඩිතාලම දානවා. ඊට පස්සේ තරින් එහාට ඔබ අධ්‍යාපනය හදාරනකොට ඔබට යම්කිසි ගැටලු මතුවෙනවා නම් ඒ ගැටලු වලට උත්තර කොහොමද හොයාගන්නේ කියන කාරණාව චයින ලංකා එඩ්යුකේෂන් ඔබව හරියාකාරයෙන් දැනුවත් කරනවා. මොනම වෙලාවකවත් මුලදිවත් මැදදිවත් අගදිවත් ඔයාව අතෑරලා දාන්නේ නැහැ. මොකද සමහරු එහෙමයි චාමර. සමහරු යවනවා ඊට පස්සේ ඒව හොයාගන්නවත් නැහැ. සමහරු
2: රුවල් නැවේ රුවල් කැඩුනා වගේ තමයි
1: යන
2: රටකට සේන්දු වෙන්න තියෙන සමහර
1: සේන්දු වෙලා ඊට පස්සේ ආතපාතක් නැහැ කොහෙටද ගියේ කියලා දන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවනේ. අන්නේ එහෙම නැතුව 10,000ක් විශ්වාසය තියෙන නිසාම අපි කියන්නේ චයින ලංකා එඩ්යුකේෂන් එක එකතු වෙලා ඔයාගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන දේවල් ටික ලබා ගන්න චීනට ගිහිල්ලා කිසිම අඩුපාඩුවක් නැතුව ඔයාට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් 2027 වසරට චාමර චීනෙන් ලංකාවේ දරුවන්ට ශිෂ්‍යත්ව 100ක් ලබා දීලා තියෙනවා.
2: ශිෂ්‍යත්ව 100ක්.
1: ශිෂ්‍යත්ව 100ක් දෙනවා කියලා කියන්නේ ලේසිද? කෝටි ගානක සල්ලි
2: චාමර.
1: ඒකනේ. කෝටි ගානක සල්ලි අපි වෙනුවෙන් වියදම් කරනවා කියලා කියන්නේ ලේසි දෙයක්.
2: අපි වෙනුවෙන් ආයෝජනය කරනවා නේද?
1: ඔව් අපි වෙනුවෙන් ආයෝජනය කරලා.
2: අධ්‍යාපනික යන ආයෝජනයක් නෙන්නේ ලෝකෙ මොන රට කරත්.
1: ඔබ බයොලොජිකල් ඉංජිනේරින් වලින් ඉගෙන ගන්න කැමති නම් ඔබ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න කැමති නම් එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වලින් වැඩිපුර අධ්‍යාපනය හදාරන්න කැමති නම්
2: දැන් ඕකේ මම ඊට කලින් අහලා තියෙන ෆුඩ් සයන්ස් කියලා විතරයි.
1: දැන්
2: ඉංජිනේරින් කොටසකුත් තියෙනවා නේද?
1: ඔව් මේකේ ඒ කොටසක් තියෙනවා. කොහොමද මේක ඉංජිනියර් කොටස වෙන්නේ කියන එක ඔබට හරියටම දැනගන්න පුළුවන් ડોક્ટર භාග්‍යගේ. මොකද මේ හැම විස්තරේම ડોક્ટર භාග්‍යට
2: දෙන්නට පැහැදිලි කරන්න බෑ කොහොමවත්.
1: ඔව් ඒ නිසා මේ ડોક્ટર භාග්‍ය තමයි මොකක්ද මේක පුතේ මෙන්න මේක කියලා හරියාකාරයෙන් පැහැදිලි කරලා දෙනවා. මොකද ડોક્ટર කියලා කියන්නේ චීනයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධි අරගෙන වෙලා මෙතනින් හොඳම දේවල් ටික ලබා දෙන කෙනා. ඉතින් ඒ නිසා මේ ડોક્ટર දන්නවා හරියටම මෙතන කොහොමද දේ වෙන්නේ කියලා. ඒ වගේම AI තාක්ෂණය ගැන වැඩිපුර උපාධියක් ඔබට හොඳ ආකාරයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ තවත් විෂයන් රසකට තමයි මේ ශිෂ්‍යත්ව සීය ලබා දෙන්නේ. ඉතින් දැම්මම ඔබට පුළුවන් ડોક્ટર භාග්‍යට කතා කරලා චයින ලංකා এডুকেෂන් එකේ ડોક્ટર භාග්‍යට කතා කරලා වැඩි විස්තර දැනගන්න. 077.290290 කතා කරන්න. 077.290290 කතා කරන්න.
2: සමුග පරීක්ෂණ තියෙනවා මේ ජූලි මාසේ 28 සහ 29 කියන දවස් දෙකේ නේද?
1: ඔව්. ජූලි මාසේ 28 29 කියන දවස් දෙකේ තියෙන්නේ.
2: ඒ නිසා ඉක්මන් කළා අදම කෝල් එකක් දෙන්න. දැන් දරුවා ළඟ නැති වුණත් අම්මලා තාත්තලාට කතා කරලා අහන්න පුළුවන්. ළමයාම කතා කරන්න කෝල් එකක් නැහැ.
1: එහෙම ඕනේ.
2: වැඩි විස්තර දැනගන්න ඕනට පුළුවන් කතා කරලා බලන්න මේ හා සම්බන්ධව තවත් තියෙන ගැටලු निराකරණය කරගන්න ඕනට පුළුවන්කමක් තියෙනවා ડોક્ટર භාග්‍යට කතා කරලා.
1: අනික අවුරුදු 25ක විශ්වාසයක් තියෙනවා චාමර. අවුරුදු 25ක් තිස්සේ ළමයි චීනයට ගිහින් ඉගෙන ගන්නවා. ඉතින් ඒ නිසා බය වෙන කිසිම දෙයක් නැහැ. මේ විශ්වාසයත් එක තමයි ඔයාගේ දරුවා චීනයට යවන්නේ. චීනයට ගිහිල්ලා වෙලා හදිස්සිය අනුතුණක් හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක් වුණොත් එහෙම අපි හිතමුකෝ නිකන් හිතමුකෝ. අන්නේ හැම දෙෙම ඔබට හරියට අර ලංකාවටත් වඩා වැඩින් හොඳම පහසුකම් එක උන් අවශ්‍ය කරන ප්‍රතිකාර පවා කරනවා. ඉතින් ඒ නිසා ඔබට බය වෙන කිසිම දෙයක් නැහැ. ඔබ ළඟ නැහැ කියලා ඔබ දරුවට උණක් ඇස්සක් හෙමිලිසාවක් හදනවත් බය වෙන දෙයක් නැහැ. ඒ ටික ඔක්කොම බලා ගන්නවා. හොඳම අධ්‍යාපනයක් දීලා ඒ හැම දෙයක්මත් කරන්නේ චයින ලංකා এডুকেෂන් එක ඒගොල්ලෝ ගැති කරන් තියෙන සම්බන්ධතාවය නිසාම තමයි චාමර. ඒ නිසා වට බය වෙන කිසිම දෙයක් නැහැ. චයින ලංකා এডুকেෂන් එකට දැම්මම කතා කරන්න. එහෙම නැත්නම් ඔයාලට චයින ලංකා এডুকেෂන් එකට යන්නත් පුළුවන් චාමර. මේක තියෙන්නේ ජයවර්ධනපුර මේ තියෙනවානේ රෝහල. රෝහල ගාව තියෙනවා. රෝහලේ බී ගේට් එක තියෙනවානේ. අනේ බී ගේට් එක ගාව තමයි චයින ලංකා এডুকেෂන් එක තියෙන්නේ. ඔබට ගිහන් පස්සේ හොයාගන්න හරිම ලේසි. මොකද ඕනම කෙනෙක් දන්නවා සහ චයින ලංකා এডুকেෂන් එකට යන පාර ඕනම කෙනෙක් හමුවා පස්සේ කියනවා. ඒක නිසා යන්න ගිහිල්ලා ඒ ගැන වැඩි විස්තර දැනගන්න.
2: අනිවාර්යෙන්. ඉතින් අපි ඒකත් එක්කම තවත් මතක් කරන්න දේවල් තියෙනවද විරාමයකට යනවද?
1: අපි තවත් මතක් කරන්න දෙයක් තියෙනවා. ඉතින් මතක් කරලා යමු. දැන් හොඳ අධ්‍යාපනය කියලා කියන්නේ චාමර අධ්‍යාපනය කියන දේ මේ හැමතැනකටම අදාළයිනේ. අපි අධ්‍යාපනය ගන්නකොට අපි හිතමුකෝ මේ විතුරි කාර්මික ශිල්පය කියලා. එතනත් අපිට තියෙන අධ්‍යාපනය හොඳ ආකාරයෙන්ම දිනන්නේ. එහෙම නැත්නම් ඉතින් කරන්ට් එක ෂෝට් වෙලා තමයි අපිට මොන හරි දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් එතනත් අධ්‍යාපනය හොඳටම හදාරනවා. ඒ වගේම තමයි වෙල්ඩින් කර්මාන්තයේ ඔබ ඉන්නවා කියලා කියමුකෝ. වෙල්ඩින් කර්මාන්තයේ ඔබ ඉන්නවා නම් ඔබ වෙල්ඩින් සේවාවට එන්නේ මේ කර්මාන්තයට එන්නේම හොඳට දැනුමින් පරිපූර්ණ වෙලා චාමර.
2: අනිවාර්යයෙන්.
1: ඔබ දන්නවා මෙතන මෙන්න මේක මම මෙහෙම කරොත් මෙතන ප්‍රශ්නයක්. මෙන්න මේව පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම වැඩේ බාල වෙනවා කියන ඔබ දන්නවා.
2: එහෙම නැති අය ඉන්නෝ ඒ නැති අයගේ වැඩ බලා ගන්න පුළුවන් පළවෙනි වැඩෙම නේද?
1: ඔව් පළවෙනි වැඩෙම.
2: මං නොක කකුඩු කැඩෙනවා වගේ කඩලා යනවා නිකන් නේද? වෙල්ඩින් තියෙන තැන.
1: ඔයාට පුළුවන්කම තියෙනවා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරලා ඔයාගේ ඒ වෙල්ඩින් වැඩේ කරා නම් අනිවාර්යයෙන්ම හොඳම කෙනෙක් කියලා තෝරගන්න. මොකද ඒකට හේතුව හොඳම අර කියනවානේ ડોક્ટર හොඳටම දන්නවා ලෙඩකට දෙන්න ඕන බෙහෙත මොකක්ද කියලා. අන්න ඒ විදිහට තමයි වෙල්ඩින් වැඩ කරන කෙනා දන්නවා වෙල්ඩින් වැඩේ සෞතු වෙන්නේ නැතුව හොඳටම කරන්න පාවිච්චි ගන්න ඕනේ මොනවද කියලා. බෙහෙත මොකක්ද කියන එක දන්නවා.
2: මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ තින් ලංකාවේ SLS සහතිකයේ තියෙන එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. අවම ලෝබර් අවම දුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවය අතින් ඔයාලට පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් ලබා දෙනවා. බයක් ඇති කරගන්න ඕනේ නැහැ. හිතේ කහටක් තියාගන්න ඕනේ නැහැ. අදම ගිහලා හાર્ඩ්වෙයාර් එකකින් ඉල්ලන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ මට දෙන්න කියලා ඔයාගේ ව්‍යාපාරේ දවසින් දවස සාර්ථක කරගන්න ලාභ ඇති ව්‍යාපාරයක් බවට පත් කරගන්න ඕන ඔයාට අවස්ථාවක් තියෙනවා. කීර්තිමත් මෙල්වා විශ්වාසය සමග.
1: එහෙනම් ඉතින් ගගෙන මතක් කරන ගමන් අපි කෙටි විරාමයකට යන්න ලෑස්ති වෙලා මතක් කරා නම්
2: වෙලා උදේ 8:46 දැන්

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා අපට.
2: හරි තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
9: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
10: 89.1 89.3

0: සරසනුමා පෙන් පාලා කියලෙති යාල වෙන කලින් මංහිතන්නේ චාමන කියන්නේ. ඉන්න යාලු වෙලා ඉද කියන බැඳර පස මහිතන් එහම කිය නැදකට බැඳර පස වැඩපුරු මොනවා දෙයක්ද හැම තිස්සම කඩේ අවනවා එවනවා ඉවරයක් නෑ. සන එපා එපා කිසිම දෙයක් කතා කරන්න එපා කට පියාගෙන ඉන්න කියල තමයි ගොඩක් කෙනාට පිරිමි පාර්ශවෙන් එන්නේ. කාට ඇරියත් මොනහරි ගේන්න කියලා තමයි කියන මොකක් හරි අඩු පවුඩම්මයි කියන කියලා කියනවා. ඉතින් ඇත්ත කතාවෙන් ඉතින් හිතන්න ඕ ගෙදර මොනහරි අඩුයි නම් හස්බන්ට කියන්නද වයිෆ් වෙන කාට හරි කියන්නද? හස්බන්ට්නි කියන්න ඕනේ. ඉතින් හරි පොඩි වැරද්දක් තියෙනවා. ඉතින් සරින් සරේ කඩේ යවන කිච්චර හොඳ නෑ. ඉතින් ඒක ඒක හරි. ඉතින් ඒක වැරද්ද පිටිගන්න පුළුවන්, බාර ගන්න පුළුවන්.
1: පොඩි නෙමෙයි, ඒක ලොකු වැරද්දක් තියෙනවා.
0: නෑ පොඩි වැරද්ද, පොඩි වැරද්දයි තියෙන්නේ. මොකද හස්බන්ට් මොකද පොල් ගන්නවද, මේ හස්බන්ට් නුවිනවද? නෑ නේ, මොකුත් කරන්නේ නෑ. පොඩ්ඩක් කඩේ ගිහින් ආවා. අනික ඉතින් හරි නෑ නේ චාමර, හස්බන්ට් ඉතින් දැනකට වෙලා ඉඳලා නිකන් හරි හිතන්ඩු උදරේ ඉදිරියට නෙරාවොත් එහෙම ඉතින් ප්‍රශ්න. ඉතින් එයාට සෞඛ්‍ය සම්පන්න විදිහට ඉන්න බෑ නේ. ඉනිසයි ඉතින් පොඩ්ඩක් අර කඩේ ගිහලා ව්‍යායාමයක් වෙනම විදිය දෙයක් ඒක. කොහොමුණත් දැන් ඔය හස්බන්ඩ්ලට සමහරකට ප්‍රශ්න ඇති. ගෙදරට අවශ්‍ය කරන බර ටික අරන් යන්න ඕනේ. එතකොට ඉතින් මේ සැරින් සැරේ කඩේ ගිහින් එන්නත් බෑ. දැන් සමහර හස්බන්ඩ්ලා ඉන්නවනේ සතියටම වයිෆ් කින් බර ටික මොනාද ඕනේ කියලා ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ගිහිල්ලා අරන් එනවා. හැබැයි හස්බන්ඩ් විදිහට දුකක් තමයි. දැන් හස්බන්ඩ්ත් පොඩ්ඩක් බලනවානේ මොනා වුණත් ටිකක් ගාන අඩුවේ මොනා හරි ගන්න. මොකද යාරගේ පොකට් එකටත් පොඩි වාසියක් තියෙන්නේ බෑනේ චාමර්. එතකොට හස්බන්ඩ් සමහරකට වයිෆ් කින් මහගෙන ඔන්න හාල් ගන්නවා තව කඩේකින්. ඊට පස්සේ ලුණු ගන්නවා තව කඩේකින්. මාළු ගන්නවා තව කඩේකින්. එහොම හොම ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මාළු කිව්වේ අර නුවරයි කියන එලවලු ජාති නෙමෙයි මං කිව්වේ මාළු මත්සෙ මත්සෙ යන්න ඒක කිව්වේ. මේ ඉතින් කසාගල ග්‍රීන් සොප් එකට ගියොත් එහෙම ඔය තැන් තැන් වලට යන්නේ ඒක නවතිනවා. ඔය කියන ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා. අනික කසාගල ග්‍රීන් සොප් එක ගිනි ගණන් නැහැ. අඩු ගානකට ඔයාට පුළුවන්කම තියෙනවා භාණ්ඩ ටික ලබා ගන්න. ඉතින් කසාගල ග්‍රීන් සොප් එකට යන්න අලුත් තරක් අඩු මුමිලක් කියන එක මතක් කරන්න ඕනේ.
1: ගිනි ගණන් නැහැ වගේම තමයි ගිනි ගන්නෙත් නැහැ අතුල. ඒ කියන්නේ මේ රස්නේ නැහැ නේද? සමහර ඒවාට ගියාම එහෙම නිකන් පෑන් එකක් බැඳගෙන යන්න ඕනේ පිටේ නික.
0: සමහර ඒවල චාමර තියෙන සුවඳ අම්මේ. ආයි නෑ ඒක වැනින් වකට කියවත් දැන්.
1: අනිවාර්ය. ඉතින් මේ ශාඛාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල වගේම නාරම්ම එත් එකම ගම්පල. ළඟම ශාඛාවට යන්න. ඔයගේ ළඟම නගරේ තික්මුණින්ම ශාඛාවක් ආරම්භ කරන එක තමයි යාලගේ දැන් වැඩේ කරගෙන යන්නේ. ඉතින් අලුත් මද්දැකීමක් වෙනස් මද්දැකීමක් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා මේ සුපිරි වෙළඳ සල් ජාලයට ඔයා තියන්න. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුප. වැඩි විස්තර දැනගන්න දුරකථනංකය මතක් කරන්න 011268412 කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාට පුළුවන් කමක් තියෙනවා. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුප එකට ගිහිල්ලා බලන්න කොහොමද වෙනස කියලා.
0: ඔය සමහර අයට චාමර ප්‍රශ්නයක් තියෙනවා මේ අර සමහර සුවඳ වර්ග ආග්‍රහණය කරන්න පස්සේ ඉක්මනට මොළොක් කැක්කුම හැදෙනවා. හරි අමාරුයි මේ සුවඳ එහෙම බලාගෙන, ඒ කියන්නේ සුවඳ දැනෙන එක හරි අමාරුයි, වේදනාවක්. ඉතින් ඒ වගේ මිනිස්සු ඇත්තටම ඉන්නවා මේ ඒ මිනිස්සු ගොඩේ මමත් ඉන්නවා චාමර. සමහර සුවඳවල් මට ආපු ගමන් මුලින්ම ඔළුව කැක්කුම ඔළුව කැක්කුම ඔන්න එන්න පටන් ගන්නවා. ඉතින් මට එතකොට ඉතින් පිහිටට අනේ දෙයනේ කියලා ඉන්නේ මෙල්ඩෝල් තමයි. ඉතින් ඇයි ඔළුව කැක්කුම දරා ගන්න බෑනේ? මොකද ඒ සුවඳ ආපු ගමන් හරි ඉතින් ඉවරයි.
1: දවස් සමහරුන් දර ඔළුවෙන් තියෙන එකම වැඩි ඔළුව කැක්කුම විතරයි නේද?

0: ලන්න
1: මේකයි ම දැන් කිවවා පස වාය කතාව කියන් ලැස්සෙන් නි පමුග දෙක දර මට කිව කියර මට හිදෙනවාන හරිද
0: ඒ නිසා තම ඔලු පාච කල මෙල්ඩෝල් එකක් ලඟ තියාගන්න කියලා කියන්නේ බෑගකේ ඔෆිස් එකේ මේ තියාගන්න ඊට පස්සේවාට ලොකු ඉඩක් කියන්නේ නෑන නේද පස්ස එක වුණත් දාගන්න පුළුවන්කමක් තියෙනවා වේදනාවන් එක්කුන් අපහසුතාවන්නවට ඉක්මන් සහනය සලසනවා මෙල්ඩෝ මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න
1: අනි හදනවා පස්ස එක තියාගත්ත කියලා පස්සකෙනක හරි පිට පොකට් ගැහවගෙල තම අපි ගවර ස්වගෙල තම එහෙම කරත් ඉතින් අනේ අර අහිංසක මනුසයට නේද අර පස්සෙ ගත්ත මනුසයට ඔලෝ එකම තිබ්බොත් ඒකින් ඒක අරගෙන හරි ඒක නිවා ගන්න පුළුවන් ඉතින් නේද හරි අහිංසක මනුස්සෙක් නිසාම ඒ නිසා ඉතින් එහෙම දේවල් වෙන්නේ නේද ඒකනේ මේ තරම් මේ
0: මිනිස්සු මේ පපුවත් එක්ක හිර වෙන කතා කියන්නේ උදේ පාන්දර මිනිස්සුන්ට
1: මම මේ මතක් කරනවා ඒ නිසා පර්ස් එක පරිස්සම් කරන් යන්න ඕනේ හරිද පර්ස් එකේ මතකතු මෙල්ඩෝලේක උදාලා තියන මොනවා නැතුව අඩුම තැන පිංගතේ වැඩක් හරි කරගන්න එපයින්
0: දැන් සමහර මේ අපේ මිතුරන්ගේ හැම මුදල් පසුම්බිය ගත්තාම පිම්බිලා තියෙන කෝටි ගාණක් ඔය පර්ස් එකේ තියෙනවා. ඒ කියන්නේ ජාතික ලොතරැය මණ්ඩලයේ ධන නිධානයේ ටිකට්ම සමහරු ළඟ තියෙන. ඒ කියන්නේ අනිවාර්යෙන් කෝටි ගාණක දිනුම් අවස්ථාව තමයි ඔය පර්ස් එකේ
1: තියෙන්නේ.
0: හරි සමහරවිට සල්ලි දාන්න ඉඩ නැහැ.
1: සමහරව account එකේ දාන්නත් බයයි චාවර. බැංකුවේ තියලා තියන්නත් බයයි නිකන් හරි හිතන්නකෝ.
0: සමහරව සල්ලි දෙනවා සල්ලි ඇස්සේ ජාතික ලොතරැය මණ්ඩල ටිකට් උත් වෙනවා. ඒතර ටිකට් ගන්නවා ඉතින් නේ. ටිකට් ගන්නයි අනිවාර්යෙන් ටිකට් බලන්න ඕනේ ඇදලා තියෙනවද නැද්ද කියලා. සමහරව කරන ලොකු වැරද්දක් තමයි ටිකට් ගන්නවා ඊට පස්සේ බලන්නේ. ඔක බලන්නේ ඊට පස්සේ ඔකගේ අමතක වෙලා යනවා එහෙමම නේද? ඒ නිසා ජාතික ලොතරැය මණ්ඩලේ කෝටිපත් ධන නිධානයේ ලොතරැයිපත් ගන්න. මොකද කෝටි ගාණක දිනුම් අවස්ථාවට ලෑස්ති කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ මැයි මාසයේම කන්දුඩු රටින් බිහි කළ සුපිරි වාසනාවන්තයා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඊළඟ වාසනාවන්තයෝ ආවෙන්න පුළුවන්. ඒ වගේම සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් තියෙනවා. මේ වාසනා සියල්ලක්ම ඔබට අරගෙන ඉන්නේ ජාතික ලොතරැය මණ්ඩලේ කෝටිපති ධන නිධානයේ ලොතරැයින්. ඒ නිසා වැඩි වැඩියෙන් අරගෙන ජීවිතේ හීන හැබෑ කරගන්න ගමන් රටේ ඒකාබද්ධ මුදල ශක්තිමත් කරන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා.
1: ඉතින් ඒ නිසා රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනසක් කරගන්න කියලා මතක් කරන ගමන් අපේ ලෑස්ති සින්දුවකට යන්න. ඔය සමහරු කියනවා නේද අනේ ඉතින් අපිට නැහැ කියලා. මට කණෙන් පෙන්නන්න පුළුවන් ඕනනම් මේ ඔය ඔය විදිහට අර පර්ස් පිම්බෙන්න එහෙම මේ සල්ලි දාන් ඉන්න කට්ටිය පෙන්නන්න පුළුවන්.
0: තියෙනවා තියෙනවා ටිකට්.
1: ආනේ ඔයා අර මෙගෑල් ළමයට දෙන්න ලියාගෙන ලියුම් ටික නේ චාවර තියෙන්නේ. ෆස්ට් එකේ දාගෙන ඉන්නේ ටික නේද?
0: මම ලියුම් ලියානින්.
1: ආ ඒක තමයි. තාම හරි ගියේ නෑ කමක් නෑ. ඉතින් ඔය වයස වැඩි වුණාම පස්සේ චාවර.
0: බස් කවි තියෙන්නේ ඔය.
1: වයස වැඩි වුණාම චාවර පොඩ්ඩක් අර හිතේ.
0: කේවල ගනා කියවද්දිම සිහි නැතිලා වැටෙන්න වස් කවි ලියලා
1: තියෙන්නේ.
0: ආහන්නකෝ 128ක් මතුරලා.
1: ආ වැඩිපුර මේ වයසට යනකන් ඉන්න එපා චාමර හිතේ තියෙන මේ අර රොමැන්ටික් ගති ඉවර වෙලා යනවා
0: අනිවාර්යයෙන්ම
1: මං කරන්න
0: දැන් ඉතින් තරුණ සමයත් ඉවර වීගෙන යන්නේ නේද අපි හැම සින්දුවත් එක්ක බෑන් අලුත් පැයකට

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අතේ NLB තනරිතහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධහනය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකා.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9යි විනාඩි 10යි දැන් වෙලාව. අපේ අවසාන පැයට තමයි යවෙ තියෙන්නේ. අවසාන පැයත් මුලින්ම මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
2: ඒ වගේම තමයි තින් විශ්වාසනීය බැඳීමක් සමග මෙල්වා ජීආයි පයිම් සවිත් එක්ක ඉන්නවා. මෙල්වා නිෂ්පාදනයන් විශ්වාසනීයත්ව ගන්න ඉතින් බය වෙන දෙයක් නෑ ඔයාලට. දැන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍ය අදින ආරම්භ වෙනවා නේද?
1: ඔව්.
2: ඉතින් යන කට්ටිය යන්න ලෑස්ති වෙන්න. ඉතින් අද සිට තමයි ආරම්භ වෙනව නියමිතව
1: තියෙන්නේ.
2: හරි, අද රාත්‍රියේදී දේවාල භූමියෙන් පිරිත් මණ්ඩපයේදී මේ පැවැත්වෙනවා කියලා තමයි ඉන්න සඳහන් කරලා තින්නේ. අපි දැක්කා අර සාම්ප්‍රදායික චාරිකාවේ යනවා අපේ නේද? Hindu ජනතාව, Tamil ජනතාව මේ දවසේදී ප්‍රේරිත දවසවල වේගී කාලය තුල අර කුමන මැදින් යනවා හැම අපි දැක්කා ඉතින් පාදයාත්‍රාව.
1: ඉතින් ඔබ යනවනම් යනකොට මතක තියාගන්න ඕනේ ගියපු විදියටම ආපහු එන්න.
2: හරි, යනකොට මතක තියාගන්න ඕනේ කතරගම පාර.
1: කතරගම
2: දින්න නැතුව යන්න.
1: ඔව්, ඒක කොහොමද දැන්? කොහොම හරි ගියා කියලා කියමුකෝ චාමර. ගියාට පස්සේ කතරගම දෙයි කියලා හිතෙන්න බැරි වෙන විදියට මිනිස්සු විනාශ කරලා දාලා එනවනේ. ඉතින් සමහර මිනිස්සු ගියාට පස්සේ දැන් පෙරහැර බලන්න කියලා පාර දෙපැත්තට රැස් වෙනවා. සමහර මිනිස්සු උදේ ඉඳන්ම ඉන්නවා. හැබැයි එහෙම ඉඳලා ආපහු වෙනකොට කුණු ගොඩක් විතරයි තියෙන්නේ. පෙරහැර ගියපු සේයාවක් පේන්න නෑ චාමර. තියෙන්නේ පාර දෙපැති තියෙන කුණු ගොඩ වල ටික තමයි. නිකන් අර වෙන නිකන් කුණු අන්දක් බලන්න ගිහින් ආවා වගේ හැඟීමක් තමයි මේ මිනිසුන්ට තියෙන්නේ ගොඩක් කාලවලට. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. ඔබ කතරගම් පෙරහැර නරඹන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔබ අරන් යන හැමදේම ආපහු අරන් එන්න. සමහර මිනිස්සු වාඩි වෙන්න කියලා පොලිතින් අරන් යනවා චාමර. අරගෙන ගියාට පස්සේ ඒ ටිකත් එහෙම මෙතන දාලා සමහර ටේ පොලිතින් එකේම කාපු බීපු දේවල් ටික ඔතලා එහෙමම දාලන මිනිස්සු තමයි දැනට ඉන්නේ. ඉතින් එහෙම කරන්න එපා. එහෙම කරන්න නැතුව ඔබ අරන් යන හැමදේම ආපහු ඒ විදියටම හරියාකාරයෙන් කසල බහැර කරන ස්ථානවලට දාලා ඉන්න. එහෙම බැරි නම් ගෙදර අරන් එන්න.
2: අනිවාර්යයෙන්. ඉතින් එහෙනම් දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි උදේ 10 වෙනකන් ඔයත් එක්ක ඉන්නවා. අතරතුරේ ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කරන්න ඕනේ අද සම්පත ලොතරැයිය ගැන. කෝටි ගාණක දිනුම් අවස්ථාව උදා කර ගන්න. ඉතින් ඔන්න අද සම්පත ලොතරැයි පත්තු ඔය වැඩි වැඩියෙන් ගන්න. මොකද මහජන සම්පත දිනුම් මාරෙන් තෝරා ගන්න ලද්ද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපන්න රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්න පුළුවන්. තව සෙසු තෑගිවට දිනන්න පුළුවන්. අද වියදමට ගැලපෙනම කියාපුම ලොතරැයිය තමයි අද සම්පත ලොතරැයිය. වැඩි වැඩියෙන් අරගෙන ওই දවසේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න ඔයාලට හොඳ අවස්ථාවක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ හඳුන්වා දීලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින් වාසනාවාගේ කරගන්න හොඳම වෙලාව කියලා මතක් කරන ගමන් අපි යනවා සින්දුවකට. බලමු මතක් කරන්නේ නංගු දෙනවයි විනාඩි 13යි.

0: A suonare ai ecran, a suonare ai tuner. Supreme Radio. Magiyale, magirate.
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
7: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 සමුරු බලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0-7-6-10-22
8: හපනින් ඊවනින් ඩ්‍රයිව් එක
9: ලීඩ් කරන
10: ඔබ ඉන්නේ කොහෙද කියලා
11: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
12: Back to back සින්දු අහන්න
13: Let's go
14: Every weekday at 4 p.m. Dimpo Town with Ashi Ali

0: යෝන් සිහින ලෝකයේ තැවෙන්නේ ඇයි කියලා අහුවොත් එහෙම ඒකට මේ කාරණා ගොඩක් අපිට කියන්න පුළුවන්කම තියෙනවා නිශාවද? වාටත් ප්‍රශ්න තියෙනවා. මොකද ඔයා සමහරක් විට ඒ ව්‍යාපාරේ හිතන්නකෝ, දැන් ඔබ දෑතේ කර්මාන්ත එක් කරනවා කියලා හිතන්නකෝ, වෙල්ඩින් වැඩ කරනවා කියලා වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඒකට අවශ්‍ය කරන දේවල් ටික හදා ගන්න ඕනේ. එතකොට වැඩ ගොඩයි ඉතින්. ඒ වැඩ ටික කරගන්න ඉතින් අර මූලික ප්‍රාග්ධනයක් යනවා ඉතින්. එතකොට ඉතින් කල්පනා කරනවා හයි මොකද කරන්න කියලා. සමහර අය නම් කොහොම හරි වෙන රැකියාවක් කරන ගමන් තමන්ට ප්‍රාග්ධනය අවශ්‍ය කරන ඒ බාණ්ඩ ටික එකතු කරගෙන ඉවර වෙනවා.
1: ඔව් දැන් මෙහෙමයි දැන්. ඕකේ ඔය ටික ඔයා හොයාගන්න ඕනේ ඉතින්. අපි දෙන්නේ
0: ඉතින් ඔයා හොයාගන්න ඕනේ. හොඳම සේවාවක් දීපු නිසානේ. ඉතින් ඒ නිසා වෙල්ඩින් වැඩ කරන ඔයාට මෙල්වා තවත් අලුත් විදියට වැරටික් කරන්න පුළුවන් විදියට, පහසු විදියට වැඩ කරන්න පුළුවන් විදියට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ඔයාට හඳුන්වා දීලා තියෙනවා. ඉතින් වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්නවා කියලා කියන්නේ ඔයාට පහසු නිර්වද්‍ය සේවාවක් ලබා දෙන්න පුළුවන් කියන එක තමයි.
1: අනිවාර්යෙන්ම SLS සහතික කළ ලංකාවේ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. වාගේ නිෂ්පාදන කටයුතු අවම ලෝබරකින්, ඒ වගේම අවම දුම් විමෝචනයකින්, බලශක්ති කාර්යක්ෂමතාවයකින් කරගන්න පුළුවන්. ඔය විදුලි ඉතිරි කරගන්න පුළුවන් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා නම් මහා සීමිත විදුලියක් යන්නේ
0: නැහැ.
1: හරි, මේ සියලු පහසුකම් සමග ඔයාගේ වැඩේ ලස්සනට ඉතාමත් උසස් නිමාවෙන් යුතුව කරගෙන යන්නට අවස්ථාව හදලා දීලා තියෙන්නේ. විශ්වාසයෙන් යුතුව මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ භාවිතා කරන්න ඔයාගේ වෙල්ඩින් කර්මාන්තයේ.
0: ඒ වගේම තමයි කසාගල ග්‍රීන් සුපර් එකෙන් ඔයාට ලෑස්ති බාණ්ඩ අඩු මුදලකට ලබා ගන්න පුළුවන් විදිහේ සහනයක් ලබා දෙන්නේ. ඒ කියන්නේ ඒක සහනයක් කියන්නේ චාමර එක සුපිරිම සුපිරි වාසනාවන්ත සහනයක් කියලා කිව්වොත් හරියටම හරි. අපිට මේ කොහෙන්වත් මේ වගේ බාණ්ඩ අඩුවට ගන්න බෑ කසාගල ග්‍රීන් සුපර් එකෙන් විතරයි. මොකද කසාගල ග්‍රීන් සුපර් එකේ අතරමැදියන්ට ගෙවන අනවශ්‍ය ගාණ අඩු කරලා තියෙන්නේ. අන්නේ ගාණ අඩු කරලා අපිට ඒ වෙනුවට අපිට අන්න ඒ ගාන අඩු කරලා දෙනවා.
1: ඔව්, මිනිස්සු දැන් ගොඩක් තැන්වල නිපුව බලන්නේ අඩු ගාන අඩුකම විතරක්ම නෙවෙයිනේ. පහසුව, ඒ තියෙන විශ්වසනීයත්වය, ඔය ආයතන ඇතුලේ තියෙනා වූ මිනිසුන් ගැන හිත ඇද ගන්න නිෂ්කලංක බව, අර ඒ වගේ ගොඩක් සාධක දැන් බලපානවනේ නේද ව්‍යාපාරයකට. අපි විශේෂම මේ සුපිරි වෙළඳසැලකට යන්න මේ සියලු අංගයන්ගෙන් අංග සම්පූර්ණව තමයි කසාගල ග්‍රීන් සුපර් දැන් ලංකාව වටේම ආරම්භ කරමින් යන්නේ. වඩ වෙනස්ම සුපිරි වෙළඳසැල් ජාලයක අත්දැකීම ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ශාඛා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, ඒ වගේම නාරම්මල, ගම්පල කියන තැන්වල ශාඛාවන් තියෙනවා. ළඟම ශාඛාවට ගිහිල්ලා බලන්න. හරි, මෙයාලම ආනයන කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තමයි අපිට ප්‍රමිතියෙන් යුක්තව අඩුම මුදලකට ලබා දෙන්නේ. ඒ වගේම ග්‍රොසරි අයිටම් හැමදේම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් ළඟ. ළඟ නෙවෙයි, ඇතුලේ තියෙන. ළඟ ගිහ වෙන කඩයක් වගේ
0: කසාගල ග්‍රීන් සුපර් එක ඇතුලේ
1: තියෙන්නේ. බෝගහ ළඟ කඩේ වගේ වෙනව නැත්තම් නේද?
0: එහෙම වෙනවනේ. ඉතින් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න කියලා මතක් කරන ගමන් අපි යමුද කෙටි විරාමයකට.
1: අපි කෙටි විරාමයකටත් යන්නත් ඕනේ නේපු. අපිට අද මේ දැන් හෝමු සමුද්‍ර සන්ධිය ආයෙත් ඉතින් තනිකරම දැවැන්ත අර්බුදයකින් අපි ඉරානයේ නාවික ගමනාන්තයකට යන්න හිටියේ. ඉරානයේ නැව් සවාරියක් යන්න හිටියේ. හැබැයි වැඩේ වෙන්නේ නේද? කොහොම හරි මේ දුකයි වේදනයි අය තේලිමිලට මොනවා වේද කියලා කියන්න බෑ.
0: කොහේවත් නැති අපිනේ මේ ප්‍රශ්න වලට අන්තිමේදී මේ උත්තර බඳින්නයි. ඊට පස්සේ
1: කොහේවත් නැති පාලනයක් හදපින්ද තමයි අපිට කොහේවත් නැති ප්‍රශ්න වලට මුල දෙන්න වෙලා තියෙන්නේ.
0: ආහා, දැන් ඉතින් මොකද කරන්නේ?
1: ඔව්, ඉතින් දැන් ඉතින් අපිට කරන්න තියෙන බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මම මේ කියන්න උත්සාහ කළේ නැවතත් මේ ඇමරිකාව සහ ඉරානය අතර යුද මේ වාතාවරණය දිගින් දිගටම ඉහළ යමින් තමයි තියෙන්නේ. ඒ සම්බන්ධනොත් බලමු ඉතින් මොකක් වෙයිද කියලා. විවිධ සම්බාධක, විවිධ නිර්ණායක, විවිධ කොන්දේසි මතවාද රසක් සමග නැවතත් తాවකාලික සටන් විරාමය අවසන් වෙලා නැවතත් ඕන්න ඉතින් යුදමය වාතාවරණයකට රටවල් දෙකම අවතීර්ණ වෙලා
0: තියෙනවා. අපි යමු කෙටි විරාමයකට. නැත්තම් දුක වැඩි චාමර.
1: ඔව්, අපි වෙලා මතක් කරන්නම් උදේ 9:31 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා. යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
7: ඈ හැබෑවට
11: සතිය දවස් පහේම දවල් දෙකට
12: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
13: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
11: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක.
1: උදේ 9යි විනාඩි 36යි දැන් බලාව. චාමර හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති මේ අර අපි දැකපු නැති ලෝකේ තමන්ගේ ළමයින්ට ලබා දෙන්න. තමන්ගේ ළමයිව අපි ඉගෙනගත්තු නැති විදියට මේ කියන්නේ අපි ඉගෙනගත්තට වඩා වැඩියෙන් තව තවත් දේවල් ඊට වඩා වැඩියෙන් දේවල් දෙන්න මේ හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති. ඉතින් එතකොට අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් බලන්නේ පාසල් අධ්‍යාපනය හොඳ ආකාරයෙන් ලබා දීලා ඊට පස්සේ දරුවන්ට යන්න පුළුවන් හොඳම අධ්‍යාපනයේ ගන්න පුළුවන් තැන මොකක්ද එතනට යවන්න. ඉතින් ඒ දෙයට අනිවාර්යයෙන්ම අම්මලා තාත්තලා මොනා හරි දේවල් කරලා වේදන් කරනවා චාමර. තමන්ගේ ඉඩම් උකස් කළා හරි කමක් නැහැ. තමන්ගේ දරුවන්ට හොඳ මේ අධ්‍යාපනයක් ලබා දෙන්න වැඩ කරනවා. මොකද අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දන්නවා තමන්ට ලෝකෙ ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ දරුවා මොනා හරි පැත්තකින් හරි විදියට ඉගෙන ගත්තොත් තමයි කියලා. ඉතින් දැන් සමහර අය ඔය හීන තියාගෙන චාමර සමහර තැන්වලදී ගිහිල්ලා අන්තිමේදී සල්ලිත් නාස්ති කරගෙන වෙච්ච දේකුත් නැහැ, ළමයා ඉගෙනගත්තු දේකුත් නැහැ, අන්තිමේදී රස්සාවක් හොයාගන්නත් බෑ, ඊට පස්සේ ආපහු නයිටි ගෙවා ගන්නත් බෑ, අවසානදී වෙන්නේ ඉතින් හිතා ගන්නවත් බැරි ප්‍රශ්න වලට මුහුණ දෙන්න තමයි.
2: ඔව්.
1: එහෙම තැන්වලදී යන්න ඔයා
2: සහ ඊළඟ ප්‍රධානම කාරණාව තමයි නිපු අපි ඒ වෙනුවෙන් විශාල මුදලක් වේදම් කරනවා.
1: ඔව්.
2: ලංකාවේ තියෙන සමහර පෞද්ගලිකාංශයේ තියෙන ඒ වගේ තැන්වලටත් අපි විශාල මුදලක් වියදම්
1: කරනවා.
2: අපි එතනින් එහා බලනවා යුරෝපය වගේ ලෝකේ දියුණු රට යගේ දියුණු යයි කියන රටකට යන්න නේද? ඉතින් එතනින් එහාට ගියපු විකල්ප දැන් ලෝකේ හැදිලා
1: තියෙනවා.
2: ඒ ලෝකේ විකල්ප හැදිලා තියෙන්නේ ඒ දේවලුත් අධ්‍යාපන පිටින්ම තමයි හැදිලා
1: තියෙන්නේ.
2: ඉතින් ඒ වගේ තැනක ඉගෙන ගන්න ලැබෙනවා නම් ඉතින් ඔයාගේ දරුවට සහ ඔයාට ඉතාම ආරක්ෂිතව සහ ඉතාම උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා.
1: හ්ම්. ඉතින් ඒ තැන තමයි චයින ලංකා এডুকেෂන් කියලා කියන්නේ.
2: අනිවාර්යයෙන්.
1: ඔයාට හොඳම අධ්‍යාපනයක් ලබා දෙනවා. අධ්‍යාපනයේ කිසිම අඩුවක් කරන්නේ. අනික ඔයාගෙන් නිකන් සල්ලි ගරාගෙන අපි කියන්නේ සල්ලි ගරා ගන්න නැහැ.
2: ගසා ගන්න නැහැ.
1: එහෙම ගසා ගන්න නැහැ. ඔයාට හරියටම වෙන්න ඕන දේ කියනවා. අනික හොඳම දේ වෙන්නේ ඔයාට පූර්ණ ශිෂ්‍යත්ව අර්ධ ශිෂ්‍යත්ව චීනෙන් ලබා දෙනවා. අන්නේ ලබා දෙන එක ඔබට ඒ විදිහටම ලබා දෙනවා. සමහර සේව ලබා දුන්නා පස්සේ දෙන්නේ නැහැ නේ චාමර, කැමති නැහැ දෙන්න. නිකන් අර කොච්චර හොඳ දේවල් දාන් හිටියද ඒවා කැමති නැහැ දෙන්න. හැබැයි චයින ලංකා এডুকেෂන් එක චීනෙන් ලබා දෙනේ ශිෂ්‍යත් ඔබට හරිය ආකාරයෙන් ලබා දෙනවා. සමහර අයට පුළුවන්කම තියෙනවා චාමර, සමහර ඔබ තෝරගන්න විෂයත් එක්ක අවුරුදු 3ක්, දැන් හිතන්නකො උපාධියට අවුරුදු 4ක් නේ, අවුරුදු 3ක්ම ඔබට මේක පූර්ණ වශයෙන්ම නොමිලේ චාමර.
2: සම්පූර්ණයෙන්ම නොමිලේ අවුරුදු 3ක්
1: යනවා නේ. ඔව්. ඔක්කොම දේවල් ටික නිකම්ම දුන්නා පස්සේ අපේ මේසොන්ට කිසි අගයක් නැහැ නේ. අවසාන අවුරුදු 3ක් ඔබට සුළු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ තියෙන එක්සැම්පල් ට වෙන්න පුළුවන්. එතකොට
2: මේ මේක වලට හම්බෙන්නේ චීනයට ගිහිල්ලා. හොඳේ ලංකාව ඉඳලා නෙමෙයි.
1: ලංකාව ඉඳලා නෙමෙයි.
2: චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ගමන් සියලු පහසුකම් සහිතව තමයි වඩ මේ අවස්ථාව හම්බෙන්නේ. මේක මග අරගන්න එපා. මට වෙලාවක් රිතුනොත් නිකන් චීනට පිස්සුද කියලා
1: නෙමෙයි. ඒක තමයි.
2: මෙච්චර බිලියන ගණනක් වියදම් කරන්නේ.
1: ඒ
2: බිලියන ගණනක් වියදම් කරන්නේ චීනින දරුවන් විතරක් නෙවෙයි. ලෝකේ අපි වගේ තෝරගත්ත රටවල ඉන්න දරුවන්ට අවස්ථාවක් දෙනවා වෙලා තමන්ගේ රටේ ඉගෙන ගන්න කිය. ඒ ඉගෙන ගන්න එක ලෝකෙටම උසස්ම අධ්‍යාපනයක් තමයි ජාති අතර මට මේ චීනයේ ලබා දෙන්නේ.
1: අනික මේ සමහර අම්බලගේ තාත්තාගේ හිතේ තියෙන ප්‍රශ්නයක් තමයි ජාමර, දැන් හරි චීනට ගියාට පස්සේ දරුවෝ තනි වේද දන්නේ නැහනේ. ඉතින් ඒගොල්ලන්ට ලංකාව වගේ නැහනේ කියලා.
2: අනේ අපි දෙන්නටත් යන්න තියෙනවනේ.
1: එහෙම හිතන්න එපා. ළමයිව චීනට ගියාට පස්සේ දැන් ඔබ යවන්නේ චයින ලංකා এডুকেෂන් එකත් එක්ක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද චයින ලංකා এডুকেෂන් කියලා කියන්නේ අවුරුදු 25ක විශ්වසනීය සේවාවක් දෙන තැනක් සහ චීන තානාපති කාර්යාලය තියෙනවානේ චාමර. ඉතින් චීන තානාපති කාර්යාල සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ලංකාවේ සෙසුන්ගේ අධ්‍යාපනය වගේම හිතන්නකෝ දැන් අවුරුද්දුත්සව තියෙනවා, වෙසක් තියෙනවා, මෙන්න මේ කාලවල වලට දරුවන්ට ලංකාවේ ඉන්නවා කියන හැඟීම ලබා දෙන්න චීන තානාපති කාර්යාල පවා එකට එකතු වෙලා ඉන්නේ චාමර.
2: සරලව මෙහෙම කියන්නම්කෝ, සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් සහ ආරක්ෂිතතාවය සම්බන්ධයෙන් අබමල් රේණුකවත් සැකයක් බයක් තියාගන්න ඕනේ නැහැ. මොකද මේ අවුරුදු 25 පුරා චයින ලංකා এডুকেෂන් එකෙන් දහස් ගණනක දරුවෝ අධ්‍යාපනය ලබලා අවිල්ලා තියෙනවා. වැඩිදුර තොරතුරු කතා කරලේ දරුවන්ගෙන් උනත් දැනගන්න පුළුවන්කමක් තියෙනවා.
1: අනික සමහරු මේ ලංකාවට ඇවිල්ලා විතරක් නෙමෙයි චාමර. සමහරු ලංකාවට ඇවිල්ලා ලංකාවට කරන්න ඕන සේවාව කරලා පිට රටවල වල හොඳ පඩියකට හොඳ මුදලකට ලබාගෙන යන්න පුළුවන් විදිහ හොඳ උපාධියක් තමයි අරගෙන තියෙන්නේ. මොකද ලෝකෙම පිළිගත් උපාධියක් තමයි මේ චීනෙන් ලබා දෙන්නේ, චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්. ඉතින් ඒකට තමයි චයින ලංකා এডুকেෂන් යවන්නේ. ඔබට පුළුවන් මේ දැන් සමහර රටේ තෙන්න පුළුවන් මම එතකොට චීන භාෂාව ඉගෙනගෙන තියෙන්න ඕන දන්නේ නැහැ කියලා හිතනවානේ. නෑ එහෙම නෑ. සියලුම ඉගැන්වීම් කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. ඉංග්‍රීසි මාධ්‍ය ඔබ හොඳ දැනුවත් භාවයක් තියෙනවා නම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඔබට අවශ්‍ය කරන ඒ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කෙමිකල් ඉංජිනේරින්, එතකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ කියන්නේ AI තාක්ෂණයෙන් ඔබ උපාධියක් ගන්න කැමති නම් ඒ ගැනත් තියෙනවා. එතකොට කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, එතකොට බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේම තවත් බොහෝ උපාධි හදාරන්න පුළුවන්කම තියෙනවා. චීනට යන්න කලින් නොබලේම පුහුණු පාඨමාලාවත් ඔබට ලබා දෙනවා කියන එකත් මතක් කරන්න ඕනේ.
2: ඔය පුහුණු පාඨමාලාව තුළ ආගේ තියෙනවා නම් අඩුපාඩු ඒ දේවල් චයිනා ලංකේ එඩියුකේෂන් එකේ හදනවා. ඒ නිසා බය වෙන්න එපා. මොකද අංග සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ කවුරුත්
1: නැහැනේ.
2: ඒ අඩුපාඩු ටික පිළිවෙලට හදාගෙන ඊට පස්සේ තියෙන එන්ට්‍රස් එක්සෑම් තියෙනවා. ඒවට සූදානම් වෙන්නේ සියලු වැඩ කටයුතු චයිනා ලංකේ එඩියුකේෂන් එකෙන් කරනවා. වැඩිදුර තොරතුරු දැනගන්න ડોક્ટર වාග්යර කතා කරා.
1: අපිට සමහර දේවල් තේරෙන්නේ නැහැ චාමර. කොහොමද කරන්න කියලා තේරෙන්නෙම නැහැ. ඉතින් මොකද පිටරටකට ගියාන් පස්සේ හැමදේම වෙනස් වෙනවානේ. ඉතින් අන්නේ හැමදේම ડોક્ટર වාග්ය හරි ආකාරයෙන් පැහැදිලි කරනවා. චීනට ගියාන් පස්සේ මොකද වෙන්නේ? ලංකාවේ අපි කරගන්න ඕන දේවල් ටික මොනවාද? ලංකාවේදී අපි අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් එක කොහොමද හදාගන්නේ? එතකොට අවශ්‍ය කරන මුදල් ටික මොනවාද? ඒව කොහොමද කළමනාකරණය කරගන්නේ? ඔය කියන හැමදේම ડોક્ટર වාග්ය කියලා දෙනවා. අධ්‍යාපනය කොහොමද ලබා දෙන්නේ? එහෙට ඉතින් එහාට කියන හැමදේම ડોક્ટર වාග්යෙන් දැනගන්න පුළුවන්. කතා කරන්න දැම්මම 0.77 0.290 0.77 0.290 0.290. එහෙම නැත්නම් යන්න චයිනා ලංකා এডুকেෂන් එකට. චයිනා ලංකා এডুকেෂන් එක තියෙන්නේ ජයවර්ධන රෝහලේ B gate වසල කියන එකත් මතක් කරන්න ඕනේ.
2: ජයවර්ධනපුර රෝහල අසලම තියෙන්නේ. ඒ නිසා මේ රෝහලට යන්න එපා. රෝහලට ගියොත් ඇතුළට ගිහලා OPD එකට තමයි යන්න
1: වෙන්නේ.
2: අසල තමයි තියෙන්නේ. ඔයාට ඔය ප්‍රධාන මාර්ගය අද්දීම බලා ගන්න පුළුවන් බෝඩ් ගහලා
1: තියෙන්නේ.
2: හරි. චීනට යන්න ඕනේ නැහැ චැනල් ලැන්ග් এডুকেෂන් එකට යන්න. ඔයාගේ දරුවා තමයි චීනට යන්නේ. ඔයා ගිහිල්ලා ඉතින් කොහොමද නේද චීන භාෂාව දරුවෝ කතා කරන්නේ?
1: අනික චීන භාෂාවත් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. චීන මේ භාෂාවට වෙනමම මේ උපාධි හදාරන්න පුළුවන් ඩිප්ලෝමා තියෙනවා. අනික මියුසික් වලට ඔයා ගොඩක් ආදරය කරනවා නම්, සංගීතයට ආදරය කරනවා නම් සංගීතය වෙනුනොත් වෙනම උපාධි පාඨමාලා, ඒ වගේම තමයි ඩිප්ලෝමා, මේ හැමදේම තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව නම් මගේ අරගන්න එපා. දැන් මේ මේ මේ දවස් ටිකේම ක්‍රියාත්මක වෙනවානේ. හරියටම කිව්වොත් එහෙම ශිෂ්‍යත 100ක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකට සමුක පරීක්ෂණක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව මගේ අරගන්න.
2: ශිෂ්‍යත 100 ඒකාංශයකට විතරයි. මේ තවත් අංශ ගොඩක් තියෙනවා. වැඩිදුර තොරතුරු කතා කරලා දැනගන්න.
1: ඒ කියන මතක් කරන ගමන් අපි යමු මෙසෙන්දවට.

0: ආ ඔය එන්නේ පඬිතු නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI box board කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයේ.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
3: Menwa beti. දන්න තියෙන GI box bar. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
4: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
4: කලර්ස් ගුණ පිළිකෑම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
4: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
8: Data. 89.1 89.3 Supreme Radio.

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. දෙනවයයි විධානයේ 51 දැන් වෙලාව. ඒ කියන්නේ අදට අපිට වැඩසටහන නිමා කරලා යන්න වෙලාව ඇවිත් තියෙනවා කියන එක.
1: බිම්මල් වගාවටත් රක්ෂණාවරණයක් ලබා දෙන්න සූදානම් වෙනවා. හොඳයි. බිම්මල් වගා කරුවනි ඔබට සුබ වණිවිඩයක් තියෙනවා.
0: මං ආසව.
1: රක්ෂණාවරණයටද?
0: බිම්මල් වලට.
1: අනේ ඉතින් බිම්මල් වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කරලා තියෙනවා. කොහොම වෙනවද කියලා අපි දන්නේ
0: නැහැ. ඔය බිම්මල් හදන එකත් ඉතින් ලේසි දෙයක් නෙමෙයිනේ චාවර.
1: ඔව්.
0: කොච්චර පරිස්සමෙන් කරන්න ඕන වැඩක්ද ඉතින්. ඔය එක එක ආසාදන නොවන විදිහට ඉතින් කොහොම හරි හදන්න.
1: බිම්මල් කණ එකත් ලේසි වැඩකුත් නෙමෙයි.
0: ලේසි වැඩකුත් නෙමෙයි. නැත්තම් ඉතින් ආසාදන හැදිච්ච ඒවා තමයි අපිට
1: කියන්නේ. සොරිම තමයි ඉතින්. සොරිම තමයි. ඒ අතරතුරේ බිම්ස්ටෙක් ඇමති සම්මුලෝ ශ්‍රී ලංකාවේ පාත්තුනා කියලා තමයි කියන්නේ. අදන්න දකුණු ආසියාවේ රටවල් 7 එකතුෙන් තමයි බිම්ස්ටෙක් සම්මුලෝ තියන්නේ. ඉතින් ලංකාවේ තියන්න කැබිනට් අනුමැතිය හම්බෙලා තියෙනවලු. කලාපීය සහයෝගිතාව ඉතා වැදගත් නිතින් නේද? බංගලාදේශය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බූතාන්, තායිලන්තය වගේ මියන්මාර් අපිට අසල්වාසී රටවල්නේ. මේ අල්ලපු ගෙවල් හත වගේ නිතින් නේද? විවිධ ප්‍රශ්න තිබුණාට ඉතින් එහෙම ලොකු ප්‍රශ්න ඉතින් අපිට මේ කලාපේ නැහැ.
0: ඔය
1: රටවල් හදේ. ඒගොල්ලන්ට ප්‍රශ්න තියාගන්න ඉතින් අපිට එහෙම ප්‍රශ්න තියාගන්න තරම් ආර්ථිකයකුත් නැහැනේ. අපිට තියෙන්නේ අපිට වඩා පල්ලෙහාට වගේ රටක් આવොත් පොඩි ප්‍රශ්නයක් නේ තියෙන්නේ ඉතින් නේද? ඒක නිසා මේ කලාපයේ එකතු වෙලා කලාපීය වශයෙන් ඉතා හොඳ තීන්දුව తీරණ ටිකක් ගත්තනම් ඔය රැකියාව වෙළඳපොළ එහෙම ටිකක් නේද අපිට යහ මෙහා කරගන්න පුළුවන්. මොකද තායිලන්තය වගේ සී ග්‍රීන් දියුණු වෙමින් තියෙන රටක් දැන් ඒ වගේම බංග්ලාදේශයේ අපි කොච්චර වුණා කිව්වත් නිෂ්පාදන ආර්ථිකයන් තුලින් විශාම කාර්මික වැඩපළවල් අතින් බංග්ලාදේශය ඉතාම හොඳ තැනක ඉන්නවා. කියන්නේ ආර්ථික වශයෙන් හොඳ තැනක ඉන්නවා. හැබැයි තනිකුත් ප්‍රතිකඩයන් තියෙනවා. කොහොම හරි ඔය එකතු වෙලා විසඳ ගන්න තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. අය ටිකට ඉතින් හොඳයි ඉතින් මේ වගේ සමුලුවක් පවත්වන එක. ඒ ගැන මතක් කරනවත් එක්කම ඉතින් සමුගන්න කලිමුත් මතක් කරන්න කාරණා ටිකක් තියෙනවනේ අපිට.
0: මතක් කරන්න ඕනේ උණ කැස හැඹි නිසා එහෙම වට තියෙනවා නංගු. ඔලෝ කැක්කෝ මෙහෙම තියෙනවා නංගු. අනිවාර්යයෙන්ම බෙල්ඩෝල් පාවිච්චි කරන්න. බෙල්ඩෝල් එක්මන් සහනේ ඔයාලට අරගෙන එනවා. පැරසිටමල් විශේෂයක් නිසා ඔයාලට බය වෙන කිසිම දෙයක් නැහැ. බෙල්ඩෝල් ගන්න. ඔයාගේ පර්ස් එකේ පොකට් එකේ අනිවාර්යයෙන්ම තියාගන්න එක්මන් සහනේ. බෙල්ඩෝල් ඔයාලට අරන් එනවා.
1: ඒ වගේම තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි වගේ මතක් කරන්න ඕනි. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ හැමදාම අපේ ජීවිතවල සිහිනයට වාසනාවේ ආශිර්වාද අරන් ආපුගෙන ඉතින් ධන නිධානයේ ලොතරැයි පත් ඔයා ගන්න ඕන නම් ඔයාට පුළුවන් කමක් තියෙනවා කෝටි ගාණක දිනුම් අවස්ථා හිමි කරගන්න. මේ කෝටි ගාණක දිනුම් අවස්ථා කියන්නේ දැන් මැයි මාසයේ ලබා දුන්නා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක්. ඊළඟ ත්‍යාග මුදල ඔයාගේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ උත්සාහය අතාරින්න එපා. රුපියල් 40ක් වියදම් කරලා ධන නිධානයේ ටිකට් පත් ගන්න. මොකද මේ කෝටි ගාණක දිනුම් අවස්ථා අතරතුර දැන් සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට හිමි කරගන්න පුළුවන් කමක් තියෙනවා. ජාතිය මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයි පත් ගන්න ඔයාගේ හීන බලාපොරොත්තු ඉටු කරගෙන බිම්මල් වගාවක් නෙවෙයි නිකන් ලෝකේ ලොකුම බිම්මල් ෆැක්ටරි උනත් දාන්න පුළුවන් ඊට පස්සෙ ඔයාට.
0: නැතු.
1: මේ බය වෙන්න දෙයක් නැහැ. ජීවිත එළිය කරන ජීවිතවල සිහින දිනවන ජාතික ලොතරැයි මණ්ඩලයේ තව සුවිශේෂී ලොතරැයියක් තමයි ධන නිධානයේ ලොතරැයිය කියන්නේ.
0: සමහර වෙලාවට චාමර මේ අපි කරන හොඳ සාගරයක් වගේ වුණාට සමහර වෙලාවට ඒක පේන්නේ පොකුණක් වගේ. අපි කරන වැරදි ටික සාගරයක් වගේ පේනවා. ඉතින් ඒ නිසා මේ හැම වෙලාවකම පුළුවන් තරම් උත්සාහ කරන්න වගේ ඉතින් වැරද්දක් නොවී වැඩ කරන්න. වැරද්දක් නොවී වැඩ කරන්න හරිම අමාරුයි. ඒ වුණාට ඉතින් අර හිතාමතා කරන වැරදි ගැන නෙමෙයි මම කියන්නේ. හිතන්නේවත් නැතුව අපි අතින් වෙන සිද්ධ වෙන වැරදි තියෙනවානේ.
1: සමහර මිනිස්සුන්ට අපි නිකන් පැසිෆික් සාගරය වගේ වැරදිකාරයෝ නේ.
0: එහෙම ප්‍රශ්න තියෙනවානේ. කොහොමවත් මේක සාගරය වගේ තියෙන ජීවිතයක් වේදිකාවක්. ඉතින් මේ වේදිකාවේ අපි යන්න ඕනි. ප්‍රශ්න තියෙනවා කුණාට ඔක්කොම දේවල් ටික වෙනවා. ඉතින්
1: සාගරේ වගේ වේදනාවක් තියෙනවා ඉතින් නේද?
0: ඔව්.
1: හැබැයි ඉතින් ඔයාගේ ළඟ තියෙන ඔරුව තනියම ඔයා පැදගෙන යන්න. මේ කවුරුත් උනේ නැහැ. ඉතින් ඔයාට ඔයා විශ්වාස නම් කුණාටුවේ දූවිලි දූවිලි නැහැනේ මුහුදේ. නේද? විවිධ සැඩ සුලන් එයි. ඒවා ඉතින් බිඳගෙන අපි ඉස්සරහට යන්. කොහොමවත් ඉතින් මොකක්ද අර කියන්නේ ජැකට් එකකුත් ආගෙන යන්න නේද?
0: ඔව් ජැකට් එකක් ඔයා මොකක් හරි අර තියාගන්න ඉතින්
1: ළඟට තියාගන්න.
0: එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්න. හෙට උදේ වෙද්දී අපි එනවා. හෙට උදේ 7 වෙද්දී එනවා ද වෙල්කම් ෂෝ ප්‍රෝග්‍රෑම් එකට.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: 89.1 89.3
4: Supreme Radio
3: මගේ හඬ මගේ රට
5: අයිබෝවන් සුබදාසනක අලුත් පැයක් වෙලාව මතක් කරන්නම් උදේ 10:00 දැන් වෙලාව
6: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ

හැමෝම ගැන වදවෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. අයිබෝවන් සුබුදැස්සනක්. උදේ 10යි විනාඩි 6යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් හැඩකාර බදාදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හැඩකාර බදාදා කියලා කියන්නේ ලස්සන ගැන වැඩිපුරම කතා කරන දවසක්. ලස්සනට ඉන්න ඕනේ කොහොමද, අපි ලස්සන වෙන්න කරන්න ඕන දේවල් මොනවද, එතකොට අපිට ලස්සන වෙන්න නම් කරන්න පුළුවන් ස්වභාවික සත්කාර මොනවද, මෙන්න මේ වගේ ගොඩාක් දේවල් එක එක අලුත් අලුත් ගොඩාක් දේවල් කතා කරන එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් හැඩකාර බදාදා දවස කියලා කියන්නේ. ඉතින් ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම්, ලස්සන ගැන වැඩිපුර හිතන කෙනෙක් නම් ඔයාට මම හිතනවා අද දවස ගොඩක් වැදගත් වෙනවා කියලා. මොකද අද අපි එක එක සත්කාර ගැන කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. කොණ්ඩෙට, ඒ වගේම අපේ මුහුණට, සමට, මේ හැම දෙයකටම අපිට ගැළපෙන සත්කාරය අපි කරන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන තුන කතා කරන්න සූදානම් වෙලිනවා. ඉතින් ඒ නිසා මේ පැය දෙක මග අරගන්න නැතුව අනිවාර්යයෙන්ම හැඩකාර බදාදා දවස අහගෙන ඉන්න කියලා ඔයාට හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඒකත් මතක් කරන්න තියෙනවා. වැඩ පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් එවන්න පුළුවන් අපේ වට්ස්ඇප් එක පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් 0718 89 3 89 3ට. දැන් ලස්සන ගැන මම විතරනේ කතා කරන්නේ නේද? ඔයත් දන්නවනම් ලස්සන වෙන්න කරන්න ඕන දේවල් සත්කාර, එහෙම දේවල් දන්නවනම් ඔන්නවට පුළුවන් අපේ වට්ස්ඇප් නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් විදිහට එවන්න. එහෙමනම් ඉතින් අපි කතා කරමු ලස්සන වෙන්න ඕනේ කොහොමද, අපිට කරන්න පුළුවන් සත්කාර මොනවද, මේ වගේ ගොඩාක් දේවල් ගැන කතා කරමු. අහගෙන ඉන්න ඕනේ මේ පැය දෙක පුරාවටම, හරිද? හරි, එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සින්දුවකින් අද දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න, අහගෙන ඉන්න ගමන අනිවාර්යම මේ පැත්තට කතා කරන්න මතක තියාගන්න. වෙලාවත් මතක් කරන්නම්, උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. මම මනිෂා.

0: සමහර අවස්ථාවන්වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි.
1: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: වැඩි වැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩල.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 16යි.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: ඔරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට ඔරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahana.
6: Let's go.
2: Every weekday at 4 p.m. Dim Porto with Ashi Ali.
7: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
8: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: 89.1 89.3
10: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයිෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසි බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මට ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක තියක් හරිනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු මගේ වචන දෙකේනවා. ලේට් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතිකලතර මණ්ඩලයට ඒක ආරම්භකට සවස් සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උදේ 10යි විනාඩි 27යි දැන් වෙලාව. හැඩකාර බදාදා දවස තමයි ඔන්න මේ විදිහට අහගෙන ඉන්නේ. දැන් ලස්සන ගැන කතා කරනකොට කුංකුම කියන්නේ අපි හැමෝම දන්නවනේ ලස්සන වෙන්න පාවිච්චි කරන දෙයක් කියලා. ඉතින් මට හිතුණා කුංකුම වලින් ඉක්මනින්ම ලස්සන වෙන්න පුළුවන් පුංචි සත්කාරයක් ගැන කියන්න. මේ සත්කාරය හරිම ලේසියෙන් අපිට කරන්න පුළුවන්. ඔයාට මේ ඕන වෙන්නේ මී පැණි ටිකක් ඕන වෙනවා, ඊට පස්සේ කුංකුම ටිකක් ඕන වෙනවා. ඔන්න ඔය අමුද්‍රව්‍ය දෙක තමයි මේ වැඩේ කරන්න ඔයාට අත්‍යවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගත්තට පස්සේ මේ පැණි ටික අරගෙන ඒකටම අර අපි ගත්ත කුංකුම ටික දාලා හොඳට මිශ්‍ර කරගෙන මේ පේස්ට් එක ඔයාට පුළුවන් ඔයාගේ මූණට ඇප්ලයි කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් විතර මේක මූණෙම තියෙන්න ඇරලා ඔයාට පුළුවන් මේක සෝදලා අයින් කරන්න. ඔන්න ඔය විදිහට තමයි මේ සත්කාරය ඔයා ඔයාගේ මූණට කරන්න ඕනේ. හරිම ලේසි, හරිම පහසුයි. ඉතින් මම දැන් කියන්නම් මේ කුංකුම සත්කාරය කළොත් අපිට ලැබෙන වාසි මොනවද කියලා. අංක 1ටම ඔයාගේ මූණේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් ඔන්න ඒ දේවල් ඔයාට අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ සත්කාරය කළොත්. ඒ වගේම තමයි නැචරල් ග්ලෝ එකක් ඔයාගේ මූණට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔය කුරුලෑ ප්‍රශ්න තියෙනවානේ, කුරුලෑ එන ප්‍රශ්නේ. එතකොට ඒ වගේම තමයි මේ කුරුලෑ වගේම ඒත් එක්කම එන දැවිල්ල තියෙනවානේ, මෙන්න මේ වගේ ප්‍රශ්නවලටත් හොඳම උත්තරයක් තමයි මම මේ කලින් කියපු සත්කාරය. ඒ වගේම තමයි ඔයාගේ හැම රැලි වැටෙන ස්වභාවයක් තියෙනවා නම්, හැම රැලි වැටෙනවා නම් ඔන්න ඒ හැම රැලි වැටීම අවම කරගන්න පුළුවන් හොඳ සත්කාරයක් තමයි මේ කුංකුම සත්කාරය කියලා කියන්නේ. එහෙමනම් ඉතින් ඔය වගේ වාසි ගණනාවක් මේ කුංකුම සත්කාරය කළොත් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් නිවාඩු පාඩුවේ ගෙදෙට්ට වෙලා ඉන්නකොට ඔයාට කැමති නම් ඔයාට පුළුවන් මේ සත්කාරයත් උත්සාහ කරලා බලන්න. ලස්සන වෙන්න නේද, ලස්සන්ට ඉන්න ඉතින් කවුද අකමැති. හරි, එහෙමනම් මේ සත්කාරයේ විදිහට මතක් කරපු එකේ මට හිතෙනවා ලස්සනම ලස්සන සින්දුවකට ගියොත් හොඳයි කියලා. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0710 89 3 89 3. එහෙමනම් ලස්සනම ලස්සන සින්දුවකට පියාඹගෙන පියාඹගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 29යි දැන් වෙලාව.

0: තුන සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න ගොද 10යි විනාඩි 33යි දැන් වෙලාව.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමයි පුතේ.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
1: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්. The welcome show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: සතුරේ දෙන ආරංචියක් කියන්නද ඔයාලට?
1: මොකද්ද?
8: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා. 54 ඉන්නවලු. ඒක සතුරු වෙන අපිට තින්නේ. ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50වන තැනට ඉන්නේ අපේ තියෙන ආහාර. දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
1: නේද? ඒ අපිනේ චාමරේ අපි දේශීය මිනිස්සුනේ.
8: අපිට තමයි අඩු සැලකි. තියෙන ඔක්කොම මර්ග වසවිසරික දානවා.
1: හරි. අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර. දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් මන්නේ ගෙදර තියෙන හොඳම පිඟන් කෝපටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න හරිද
8: පිට දෙන්න පොල් කටුවල
5: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: වෙල්කම් ෂෝ
5: ඩෙන්ගු මාරාන්තිකයි දැනුවත් වී වනකනමු
9: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වේ ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. Okay, Hunter. Okay, Hunter.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. දහයයි විනාට තිස් නව අයි දැන් වෙලාව ලෑස්ත වෙන්නේ කතා කරපු කට්ටයක් ඉන්නවා ඒකට්ටියෝ මතක් කරන්න මම යනවා මුලින්ම කැස්බෑව පැත්තට. ඒ පැත්තෙන් තමයි අද මුල්ම කෝල් එක මට ආවේ. ඉතින් සම්බන්ධ තමයි කැස්බෑවෙන් කතා කරේ. කතා කළ මට ලස්සනම ලස්සන කවියක් කිව්වා. ලියාගන්න තරම් වෙලාවක් තිබෙන හැ මොකද ඒ තරම් ස්පීඩේ කවිය කිව්වා. ඉතින් බොහොම ස්තූතියි සමන්ත ඒ විදිහේ ලස්සනම ලස්සන කවි මං වෙනුවෙන් කියනවට. ඉතින් එකතු කරගන්න කියලා කිව්ව ලස්සනම ලස්සන සින්දුවකට පුතා චනිත් ඒ වගේම දුවල දෙන්න පවනී වාසනයි අපේ රණවිරුවයි මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කට්ටිය හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම කැස්බෑවෙන් වස්කඩුව පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ පැත්තෙන් ගොඩ දවසකට පස්සේ ඔන්න අමන්ද කතා කරා. විශේෂයෙන්ම අපේ මැක්ව එකතු කරගන්න කියලා කිව්වා. ඒත් එක්කම සුප්‍රීම් රේඩියෝ එකේ අපේ හැමෝමයි. එතකොට මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔයාලමයි ඔන්න හරි මාතරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ඒත් එක්කම වත්තලටත් යන්න ඕනේ. වත්තලින් නිහාල් කතා කරා වයිෆ් නිල්මිනි ඒ වගේම දුව දිවංගිවත් එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඕන. අද දවසේදී දුව නම් ගෙදර ඉන්නේ ඒ නිසා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම නුවන්ගි කතා කරා කොට්ටාවෙන් ඔන්න මේ පැත්තට පළවෙනි පාරට තමයි අපේ නුවන්ගි කතා කරේ. කතා කරලා කිව්වේ යාළුවෝ කට්ටි ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. හරි එහෙමනම් ඉතින් මේ කට්ටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න තියෙනවා ඔයාටත් පුළුවන් ඔයාටත් හිතෙනවා නම් මේ පැත්තට කතා කරන්න පුළුවන්. මම මතක් කරන්නම් අපේ හොට්ලයින් නම්බර් එක 011 2 510 510 ඔයාට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපේ වට්ස්ඇප් නම්බර් එක පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න 0118 893 893. එහෙමනම් ඉතින් නන්දා මාලනී මහත්මිය ගයනා කරන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිටම අහගෙන ඉන්න ගමන් මතක ඇතුව මේ පැත්තට කතා කරන්නත් මතක තියාගන්න වෙලාවත් මතක් කරන්නම්. 10:41 දැන් වෙලාව.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10:45. හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 180
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The Welcome Show.
1: අයිබර්න් සුබදාසනක බලා උදෑසන හන්න.
4: Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහය විනාඩි පහයි දැන් වෙලා වෙතින් හැඩකාර බදාදා දවසින් ඔන්න දෙවනි පැයෙන් තමයි අයමත් වතාවක් ඔයයි මමයි මේ විදිහට මුණ ගැහෙන්නේ. දැන් ලස්සන ගැන කතා කරනකොට වැඩි වශයෙන්ම අපේ කාන්තා පාර්ශවයේ නම් ලස්සනට තියාගන්න හරි උනන්දුවක් දක්වන දෙයක් තමයි කොණ්ඩේ කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ කොණ්ඩේ තියෙන වියලි ගතිය අඩු කරන ඒ වගේම අපේ ෂයින් එක වැඩි කරන්න පුළුවන් හොඳ සත්කාරයක් ගැන මට හිතුණා කියන්න ඕන කියලා. ඉතින් මේ සත්කාරය කරන්න අපිට මූලික වශයෙන්ම බිත්තර උමනා වෙනවා. බිත්තර වලින් තමයි අපි මේ කොණ්ඩේට හොඳ ෂයින් එකක් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තම කියනවා නම් මේක හොඳම හොඳ හෙයා මාස්ක් එකක්. හරි, ඉතින් ඔයාට පුළුවන් බිත්තරයක් ඒ වගේම යෝගට් මේස හැඳි දෙකක් ඔලිව් ඔයිල් හරි එහෙමත් නැත්නම් පොල් තෙල් හරි ඔයාට අරගෙන මේ ටික හොඳට එකට මිශ්‍ර කරලා මේ කෝවාගේ හිස් කබලේ වගේම කොණ්ඩෙටත් ඇප්ලයි කරලා විනාඩි 20ක් 30ක් විතර තියලා ඔයාට මේ පේස්ට් එක කොණ්ඩෙන් හොදලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොණ්ඩෙට හොඳ ෂයින් එකක් ගන්න. ඒ වගේම කොණ්ඩේ ඔය වේලිලා තියෙන ගතිය අඩු කරන්න අපිට බිත්තර වලින් හොඳ හෙයා මාස්ක් එකක් දාන්න පුළුවන් කම ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම මේ හෙයා මාස්ක් එක අපි දාන අතරතුරේදී මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අපි අනිවාර්යයෙන්ම සමබල ආහාර වේලක් ගන්න පුළුවන්කම තියෙනවා නම් මොන එකක් චුට්ටක් මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි ප්‍රමාණවත් තරම් වතුර පාවිච්චි කරන්නත් අපි චුට්ටක් මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම අපි හැමෝම දන්න දේ තමයි සැර නැති ෂැම්පෝ එකක් කන්ඩිෂනර් එකක් අපි අපේ කොණ්ඩෙට පාවිච්චි කරන්නත් හොඳට මතක තියාගන්න ඕනේ. ඉතින් මේ දේවල් ටිකයි අර සත්කාරේ හරියටම සිද්ධ කරොත් අපේ මේ කොණ්ඩේ තියෙන වේලිලා වගේ තියෙන ස්වභාවය අපිට නැති කරගෙන කොණ්ඩෙට හොඳ දීප්තියක් ලබා දෙන්න ඔන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේ පුංචි පුංචි සත්කාර වලින් අපිට පුළුවන්කම හම්බ වෙන්නේ අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න. ඇත්තටම කොණ්ඩෙට සත්කාර කරන එක හරි අමාරු දෙයක් විදිහටනේ දකින්නේ. හැබැයි එහෙම නැහැ, කොණ්ඩේ හරි ලස්සනට බලාගන්න කෙනෙක් නම් කොණ්ඩෙට සත්කාර කරන්න ඕනේ මොන විදිහටද කියන දේ ගැනත් ගොඩාක් ලොකු උනන්දුවක් දක්වන නිසා තමයි මට හිතුනේ දෙවනි පැයේ මුලින්ම මේ හෙයා මාස්ක් එක ගැන මතක් කරන්න ඕනේ කියලා. එහෙමනම් ඉතින් දැන් දෙවෙනි පැයත් පටන් ගත්ත එකේ ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510ට. එහෙම නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3ට. මොකද කියන්නේ ලස්සනම ලස්සට සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න ඕනේ. හරිද, වෙලාවත් මතක් කරන්නම් 11:08 දැන් වෙලාව.

0: 89.1
1: Supreme Radio
0: මගේ හඬ මගේ රට
2: දිනෙන් දින යාවත් කල්පනා ව්‍යාපාරික ලොවේ කතුමිත්තේ
3: Business Highlights
4: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැකිනෙන ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ගෙවුණු මේ කාලය තුළ සුපිරි ත්‍යාගලාභීන් 25 දෙනෙකු ඇතුළුව තවත් වාසනාවන්තින් රසක් බිහි කිරීමට සමත් වුණා. එය තුරින් තවත් සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙකු සහ ප්‍රථම ත්‍යාගලාභීන් ඇතුළුව වාසනාවන්තයින් 48 දෙනෙකු වෙත රුපියල් 24 කෝටි 24 ලක්ෂයකට අධික අතිවිශාල වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ උපු ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මේ අවස්ථාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී KAC ප්‍රදර්ශනී බෙනවිය, කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටෙඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සල්ලි ඩයස් මහතා, කොන්ටිනෙන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටෙඩ් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනුෂි පලිහක්කාර මහත්මිය ඇතුළු තවත් මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිද්ධ වුණා. මෙම රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමවේදය යටතේ දිවයිනපුරා සිටින ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහායකවරුන් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි. ඔබ මිලදී ගන්නා සෑම ලොතරැයි පතකින්ම මුදල් ජයග්‍රහණයක් හිමි නොවුනත් රටේ සංවර්ධන කාර්ය සඳහා ඔබ මහඟු දායකත්වයක් සපයනවා. රජයේ කබද්දර මුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ශ්‍රම වාසනා අරමුදලට මෙන්ම ජාතික වකුගඩු අරමුදලට ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ඍජු දායකත්වයක් ලබා දෙනවා. ඔබට කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමිකර දෙන ලොතරැයි ප්‍රමුඛයා, ප්‍රථමයා සහ ප්‍රබලයා ජාතික ලොතරැයි මණ්ඩලයයි.
3: Business highlights
0: on Supreme Radio. Check. 89.1 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 වෙනාඩි 19 ආයේ දැන් වෙලාව. හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා The Welcome Show.
9: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන
10: සතුරේදන ආරංචියක් කියන්න දුවාට
1: මොකද්ද
10: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවද 54 ඉන්නවලු ඒක සතුරු වෙන අපිට තින්නේ ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50 තැනට ඉන්නේ අපේ තියෙන ආහාර දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ
1: ඒ අපිනේ චාමරේ අපි දේශීය මිනිස්සුනේ
10: අපිට තමයි අඩු සැලකි තියෙන ඔක්කොම වර්ග වසවිස ටික දානවා
1: ඔබට හරි අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න හරිද
10: පිට දෙන්න පොල් කටුවල
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show 89.1 89.3 Supreme Radio. Magi Hande, Magi Rata.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සමහර අවස්ථාවන්වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78යි 600යි 18යි 22 ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යම සංචාරයක්
5: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
6: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
7: එතකොට දැන් ආදරේ දැනෙනවද
6: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා
7: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: සුප්‍රීම් රේඩියෝ.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 36යි දැන් වෙලාව. දැන් අපි කොණ්ඩ ගැන කතා කරා. එතකොට කුංකුම වලින් කරන්න පුළුවන් විදිහ සත්කාරයක් ගැන කතා කරා නේද? ගොඩක් දේවල් මේ වෙනකොට කතා කරලා අවසන්. දැන් කොණ්ඩ ගැන කතා කරනකොට අපි කොණ්ඩට පාවිච්චි කරන සීරම් වර්ග ගැන අහලා තියෙනවනේ නේද? ඔන්න දැන් මේ වෙනකොට මූණට පාවිච්චි කරන සීරම් වර්ගත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මටත් හිතුණා ස්වභාවිකව හදාගන්න පුළුවන්. ඒ වගේම අපේ මූණට පාවිච්චි කරන්න පුළුවන් සීරම් එකක් හදාගන්න විදිහ ගැනත් මතක් කරොත් හොඳයි කියලා. මොකද කියන්නේ? මම මේ කියන්න ලෑස්ති වෙන්නේ ගොටුකොළ සීරම් එකක් ගෙදර තීම හදාගන්න විදිහ ගැන. දැන් මේ සීරම් එක හදාගන්න ඔයා මේ ගොටුකොළ පොඩි ප්‍රමාණයක් අරගෙන වතුර නොදා මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එහෙම බ්ලෙන්ඩ් කරගෙන කෑලි නැති වෙන විදිහට ඔයා මේ ගොටුකොළ යුෂ ටික පෙරා ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් කඩෙන් ගත්ත හරි එහෙමත් නැත්නම් ස්වභාවිකව ගත්ත හරි කොමාරිකා ජෙල් ටිකක් අර අපි හදාගත්ත ගොටුකොළ යුෂයකට මිශ්‍ර කරලා මේ සීරම් එක හදාගන්න එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. හරිම ලේසි, හරිම පහසුයි. ඉතින් ඊට පස්සේ මේ සීරම් එක හදාගෙන ඔයා ඔයාගේ පිරිසිදු කරගත්ත මූණට මේ සීරම් එක ඇප්ලයි කරලා විනාඩි 20ක් විතර තියාගෙන ඉඳලා ඊට පස්සේ ඔයාට ඔයාගේ මූණ පිරිසිදු කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි සීරම් එක හදාගන්නේ. හදාගෙන පාවිච්චි කරන්නේත් මම ඔය කියපු විදිහටම තමයි. දැන් මේ සීරම් එක ඔයා ඔයාගේ මූණට ඇප්ලයි කරොත් ඔයාට පැහැපත් මුහුණක් එහෙමත් නැත්නම් පැහැපත් සමක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මූණේ ලප කැලල් තියෙනවා නම් මෙන්න මේ ලප කැලල් ටිකත් ඉක්මනින්ම අඩු කර ගැනීමේ හැකියාවක් ඔයාට මේ ගොටුකොළ සීරම් එකෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටම තමයි හරිම ලේසියෙන්, ඒ වගේම හරිම පහසුවෙන් ඉක්මනින්ම ගොටුකොළ සීරම් එකක් අපිට අපේ මූණ වෙනුවෙන් හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද අපි කුංකුම වලින් මූණට ලස්සන කරගන්න පුළුවන් සත්කාරයක් ගැන කතා කරා. ඊට පස්සේ කොණ්ඩෙට අපිට කරන්න පුළුවන් හෙයා මාස්ක් එකක් ගැන කතා කරා. උන අන්තිමට ආයමත් මූණට අපිට ඇප්ලයි කරන්න පුළුවන් සීරම් එකක් ගැනත් කතා කරා. ලස්සන වෙන්න තමයි මේ හැම දෙයක්ම ඔයාට මතක් කරන්නේ. ඉතින් ඔයාට නිවාඩුවක් පාඩුවක් තියෙන වෙලාවක ඔයාට පුළුවන් හිමිහිට කැමති නම් මේ දේවල් උත්සාහ කරලා බලන්න. එහෙමනම් ඉතින් මේ සත්කාරය මතක් කරපු එකේ මට හිතුණා ලස්සනම ලස්සන සිංදුවකට යන්න ඕනේ කියලා. දෙකටම අහගෙන ඉන්න ගමන් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 01 12 510 10 ට. වෙලාවත් මතක් කරන්න 11:39 දැන් වෙලාව.

0: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
1: අනිත් අය කරන එකම තමා පුට.
0: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
2: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
3: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
2: I work සුබදාසනක බලා උදෑසන හදලා.
4: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
2: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: 89.1 89.3
10: Supreme Radio.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි පනස් දෙකයි දැන් වෙලාව. එක යන්නේ යන්නත් වෙලා වැවිල්ල තියෙනවා. යන්න කලින් කටියක් එන්නව මතක් කරන්න මම මුලින්ම යනවා පානදුරේට. පානදුරෙන් ජගත් මට කතා කර අදත් හරිම ලස්සන කවියක් දුන්නා. වෙන මේ විදිහට තමයි ජගත් කියන්නේ, ඔය කටහඬ ඇසූ සැනින් වාසනාවේ දොර ඇරේ, ඔය සිනහව තුලින් අපේ හැමදාමත් සිත පිරේ, විශ්වාසය සදා කල්ම තියෙනවා අපි ඔබ කෙරේ, ආසයි දවසක බලන්න මනීෂා අපි ටෙලි තිරේ. බොහොම ස්තූතියි ජගත්, ඉතින් මේ විදිහට ලස්සනම ලස්සන කවි අපි හැමෝටම එවනවට. එතකම පවුල හැමෝමයි යාළුවා හැමෝමයි හරිම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ ලස්සනම ලස්සන සින්දුවකට අපේ ජගත්. ඒත් එක්කම මැදි පොකුණට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මැදි පොකුණින් උපාලි මට කතා කරා, නිලන්තිය වගේම ෂෙවෝෂ, නිම්සර, තනුජ මේ කට්ටිය හැමෝමයි පවුල හැමෝමයි ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම අමතක නොකරම බොරලස්කමුව පැත්තටත් යන්න ඕනේ. පැත්තෙන් රසික කතා කරා, ඔන්න වැඩ කරන තැන ඉඳන් ඔයාව අපි අහගෙන ඉන්නවා. අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපිව මතක් කරනකම් බලාගෙන ඉන්නවා කියලා තමයි මේ රසික කතා කරපු වෙලාවේ මට කිව්වේ. ඔන්න රසික එහෙනම් මතක් කරා. හරිද? ඒත් එක්කම පූගොඩට යනවා. ගම්පහින් කෞශල්‍ය කතා කරා, අම්මා තාත්තා අයියා මල්ලි මේ කට්ටිය හැමෝම එකතු කරගෙන, ඒ වගේම ආදරය කරන සුපුන්වත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හැමෝම එකතු කරගෙන මමත් ලස්සනම ලස්සන සින්දුවකින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. අද ගියාට හෙටත් හරියටම උදේ 10 වෙද්දි මම එනවා රසපිරි බ්‍රහස්පතින්දා දවස් අහග අරගෙන. ඉතින් රසට උයන්න කැමති අයට, රසට කෑම කන්න කැමති හැමෝම එහෙනම් ඉතින් හෙටත් උදේ 10 වෙනකම් බලාගෙන ඉන්න ඕනේ. ගිහිල්ලෙන්න මම ගියාට මැක් එනවා සුප්‍රීම් ලන්ච් බ්‍රේක් අරගෙන. ඒ නිසා දිගටම ඔය විදිහටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න 11:54 දැන් වෙලාව. මම මනීෂා, ගිහිල්ලෙන්නම්.

0: සුබදාවලක හිතවතුනි වෙලවද වදලහයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ.
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්

ආයුෂ බොහෝ වේවා, සුභම සුභ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 7යි. FM 89.1 89.3 නෝයම යහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. අද ජූලි මාසේ 15 වෙනිදා 2026 අවුරුද්දේ මම හැමදාම මතක් කරනවා මේක. මේ අද බදාද දවස. සුප්‍රීම් රේඩියෝ අහන ඔයා දන්න බදාද දවසේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා. බදාද දවස කියලා කියන්නේ හරි ලස්සන දවසක්, හරි සුන්දර දවසක්. ඔයාට පුළුවන් දවස පුරාවට FM 89.1 89.3 දවස පුරාවට අද අපි ප්ලේ කරන්නේ 70 දශකේ, 80 දශකේ, 90 දශකේ ලස්සනම ලස්සන සින්දු ගොඩාක් ඔයාට එක දිගට අහන්න පුළුවන්. නොස්ටැල්ජික් මතක ඔයාට අවදි කරගන්න පුළුවන්. මම අර කියනවා වගේ මේ 2000න් පස්සේ කට්ටිය පරණ සින්දු වලට ආසයි. එන්සෝ ඒ වැරදි වැටීම් අයින් කරගන්න අපි හැමෝම කැමති ඒ නොස්ටැල්ජික් ෆීලින් එකට. වෙලාවට එහෙම වචනයක් තියෙන්නේ, මට ඒ වචනේ මොකද්ද කියලා මට තේරුම් කරන්න තේරෙන්නේ නැහැ. හැබැයි අර මේ පරණ සින්දු ඇහෙද්දි අපි ඒ කාලේ නොහිටියා. අපිට රූපරාමු මැවෙනවා අර බලපු ෆිල්ම් වලින්, මේ ඒ බලලා තියෙන වීඩියෝස් වලින්, අපි ආච්චිගෙන් සීයාගෙන් අම්මගෙන් තාත්තගෙන් අහලා තියෙන කතා වලින්, ඒ සියලුම දේවල් අපිට හිතේ මැවෙනවා. ඉතින් අද දවස හරි විශේෂ දවසක්. මේ වැඩිහිටි පොඩිහිටි හැමෝම අපිට කතා කරලා කියනවා අද නම් හරිම ලස්සන සින්දු ටිකක් තියෙන්නේ. මේ මැසේජ් පුරවලා එනවා අපිට. ඉතින් ඔයාලට අපිට කෝල් කරන්න පුළුවන් 011 12 510 510, මැසේජ් කරන්න පුළුවන් 0718 89 3 89 3. ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. බලබල ඉන්න එපා, ඉක්මනට එන්න බලබල ඉන්න ඕනේ. ඔයා TikTok live එක පැත්තට එන්න, යන්න TikTok පැත්තට ගින් සර්ච් කරන්න Supreme Radio කියලා. ඔන්න අපි live එක පටන් අරගෙන තිනවා. ඒක මතක් කරනවා අපේ Facebook pages දෙකක් තියෙනවා. Supreme Radio, Supreme Radio 81 83 කියලා pages දෙකක් තියෙනවා. Pages දෙකම follow කරන්න කියලා වට මතක් කරනවා. Insta page එකක් තියෙනවා, ඒකත් follow කරලා තියාගන්න කියලා වට නැවත වතාවක් මතක් කරන ගමන් TikTok channel එක බලාගෙන ඉන්න හැමෝම ඉක්මනට අපි follow කරන්න කියලාත් මතක් කරනවා. ඒක මතක් කරන්න ඕනේ අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අද දවසේ මොකද්ද කතා කරන්න යන මාතෘකාව? අද දවසේ කතා කරන්න යන මාතෘකාව ගැන අපි ඊයේ සාකච්ඡාවට බඳුන් කරද්දි කට්ටිය ලස්සන මාතෘකාවක් ගෙනා. දැන් අපි එක එක වයස් වලින් ඉන්නේ. දැන් ඔයාට අවුරුදු 30යි වෙන්න පුළුවන්, 35යි වෙන්න පුළුවන්, 40යි, 45යි, 55යි, 65යි, 70යි වෙන්න පුළුවන්. ඔයා ඔයාගේ ජීවිතේ ආසම ගත වුණු කාලය මොකද? ආසම කාලේ මං දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මෙන්න මේ කාලේ අවුරුදු 20ත් 25ත් අතර කාලේ තමයි මම ආසම කාලේ. අවුරුදු 10ත් 15ත් අතර කාලේ තමයි මම ආසම කාලේ. ඔයා ජීවිතේ ගත කරපු ලස්සනම කාලේ ඔයාට යන්න ලැබුණොත් යන්නේ මොන කාලෙටද කියලා අපිට කියන්න නේ. එහෙනම් අපි ලස්සනට පිපුණු වන මල්ගල් පීරන දියවැල්. වෙලාව දවල් 12යි විනාඩි 9යි. දවල් 2 වෙනකන් මංගිනෝ මේ පැත්තේ, මැකින්නෝ මේ පැත්තේ TikTok live එකට එන්න කියලා මතක් කරනවා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0212
2: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanna.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: අයිබෝන් සුබෝදස්සනාක වල උදෑසන
4: හන්න. Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනේ තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිත කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේ රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
9: 89.1 89.3

අයිබෝන් සුබ දහවල කිතුව තම ොඩ පැටලන ති වෙන වෙන පේට රැක්කෝන් කරගෙන මම්බල මොකද සදහ නැත කිරීම තමයින එතම එක විලාවට කී කියෝ වෙන නීම තමයි දැන් මේ අද අපි සාකච්ඡාව ලොකු සාකච්ඡාවක තමයි මේ ඉන්නේ. දැන් අද ඔයාගෙන් ඇහුව මම ජීවිතේ ලස්සනම කාලෙමකක්ද ඔයාට ජීවිතේ මතක තියෙන ලස්සනම කාලෙමකක්ද කියලා ඉෂුවෙනවා අපිත් එක්ක. මේ මද පිළියන්දල ප්‍රවණතාවේ වැඩි වෙලා තියෙනවා. ඒත් උත්තරේ පිළියන්දල ප්‍රදේශයෙන් අපිත් එක්ක මේ වෙලාවේ TikTok live එකට සම්බන්ධ වෙලා ඉන්න තරුෂ ඉන්නවා, ඉෂු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අඳුරනවා මම හිතන්නේ, ඒගොල්ලෝ අඳුරන මම නම් අඳුරන්නේ. කුමරි අපේ රන්තාලි වැවලඟ උන් කාලේ මතකද නේ? අපේ ඇත්තුගල් පුරවරයෙන් ඉන්න අපේ සචීව අපි එකතු කරගන්නවා, ඒත් එක්කම අපි එකතු කරගන්නවා චතු ජනී ඉන්නවා, ඒත් එක්කම අපිත් එක්ක ඉන්නවා කවුද, ඒත් එක්කම දමිත ඉන්නවා, ඒත් එක්කම අපි එකතු කරගන්නවා මහේෂිත් ඉන්නවා අපිත් එක්ක, දසිත් විදුරංග ඉන්නවා, ශිරෝමින තනුෂ ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්නවා. ඉතින් එකතු කරගන්න කට්ටිය හැම තමයි TikTok live එක පැත්තේ. අපිට පානදුරෙන් ජගත් කතා කරලා කවියකුත් දුන්නා, ජගත් කවියක් කියන්න ඕනේ. ඊට කලින් දැන් කට්ටිය සෑහෙන අපිට පිළිතුරු එවලා තිනවා WhatsApp එකටත්, එවලා තිනවා අපේ වෙබ්සයිට් එකෙන් අහගෙන ඉන්න කට්ටිය. ජීවිතයේ මේ ලස්සනම කාලේ ආසම කාලේ සචී කියන මේ චූටි කාලේලු මම දැන් ඇහුවා, ඇයි එහෙම චූටි කාලේට ආස කියලා? එකම හේතුව තමයිලු පයින් යන්න ඕනේ නෑලු කිසි තැනක. හැම තැනම යන තැන්වල අම්මල තාත්තල මාමල පුංචිල බාපල වඩාගෙන එක්කන් යනලු. ඉතින් කිසි ප්‍රශ්නයක් නැලු. දැන් හරි කරදරේලු. ඇයි පයින් යන්න එපා හැම තැනම? ඒ ඉතාම විශිෂ්ට මේ ඒක අපිට මතක්ුන්නේ නැහැ ඇත්තටම. ඉතාම විශිෂ්ට ගණේ අදහස් තියෙන අපේ TikTok live එකට එන කට්ටිය. විශේෂයෙන් දැන් මගේ live එක බලන කට්ටිය මං වගේම බුද්ධිමත් කියලා මට සෑහෙන්න තේරෙනවා. ඒත් එක්කම සමහර කට්ටිය කියනවා ස්කෝලේ කාලේලු 2017 2019 කාලේ තමයිලු මහේෂිය ජීවිතේ ලස්සනම කාලේ කියලා නම් කරන්නේ. මොකද ඒ ලෙවල් කාලු මේමනේ ලංකාවින් අපි දන්නවා ඒ ලෙවල් කාලේ කියලා කියන්නේ කොයි තරම් සුන්දර කාලයක්ද කියලා. මං කැමති වුවත් ජීවිතයේ ආසම කාලේ මොකද්ද කියලා මට කියනවනම් කියන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට 0718 893 893. කෝල් එකක් දෙනවා නම් එහෙමයි 0112 510 510ට වාට පුළුවන් මේ පැත්තට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඔය දෙකටම කැමති නැති ඔයාට තියෙන අවස්ථාව කතා කරනකොට කෝල් ගත්තර වැඩක් නැහැ. හිතතුනේ ආන්සර් කරගන්න විදියක් නැහැ මට. ඔයාට පුළුවන් TikTok live එක පැත්තට එන්න. TikTok live එක පැත්තට ඇවිල්ලා ඔයාට පුළුවන් ෂණික උත්තර ලබා දෙන්න. ෂණික පිළිතුරක් අපෙන් ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් ජීවිතේ ඔයා ආසම කාලෙ මොකද්ද කියලා අපිට කතා කරලා, මැසේජ් කරලා, chat කරලා කියන්න. Right, වෙලාව දවල් 12:37 වෙනකන් මැකිනා මේ පැත්තේ.

0: ස්ප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝජී ගන්න.
2: ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමඟ නවීන ලේස තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිලලාංචන නාමපූර් දැන් අනර්ගනිමාවකින් බෙල්ලන් ඉල පන්සලසල ඔප්නින් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180
3: මහරජුත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස,
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
2: සින්දු කැෆේ විත් නිමේෂා.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: සතුරේ දෙන ආරංචියක් කියන්න දුවාට.
9: මොකද්ද?
8: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා. 54 ඉන්නවලු. ඒක සතුරු වෙන අපිට තින්නේ. ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50 තැනට ඉන්නේ අපේ තියෙන ආහාර. දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
9: ඒ අපිනේ චාමරේ, අපි දේශීය මිනිස්සුනේ.
8: අපිට තමයි අඩු සැලකි. තියෙන ඔක්කොම වර්ග වසවිස ටික දානවා.
9: හරි, අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර. දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න. හරිද?
8: පිට දෙන්න පොල් කටුවල.
2: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට.
6: The Welcome Show. Supreme Radio. Mage hala, mage rata.
10: Nonavatina sindu ekka, paya dekak ekak digata. Supreme Lajmay.
11: වෙලාව දවල් 12යි විනාඩි 47යි හිතවතුනේ. දැන් අද අපි කතා කළේ මේ ඔයාගේ ජීවිතේ, ඔයා ආසම ඊටවස් ඔයා මේ යන්න කැමතිම, මතක් කරන්න කැමතිම කාලේ මොකද්ද කියලානේ. කට්ටිය සෑහෙන උත්තර අපිට දීලා තිනවා TikTok live එක පැත්තුනොත්. එමේ අද answer කරගන්න බැරි තරම් call එනවා. ඒ කියන්නේ සෑහෙන්න කට්ටිය එහෙම තමයිනේ. අර අරක සනාත වෙනවා. මොකක්ද දන්නවද අරක කියලා කියන්නේ? මේ මිනිස්සු ජීවත් වෙන්නේ මතකත් එක්කනේ. ඒ නිසා මේ ඒක සනාත වෙනවා. අද ඒ තරම් call එනවා, මට answer කරගන්නත් බෑ. ඉතින් මේ අපිට කතා කළා වස්කඩුවෙන් මේ අමන්ද කතා කරලා කිව්වා මේ ජීවිතයේ ආසම කාලේ ඉස්කෝලේ කාලේ නේ, ඉස්කෝලේ කාලේ කරපු වැඩ. ඉතින් මම කිව්වා මේ කාවද ඉස්කෝලේ කාලේ වැඩිපුරම මතක් කරන යාළුවෝ සෙට් එක. ඉතින් බොහෝම ආදරෙන් මතක් කරන්න කියලා කිව්වනේ. හොඳ වැඩ, නරක වැඩ නේ, ගුටි කාපු වැඩ ඔක්කොම ටික කළේ මේ කට්ටියත් එක්ක. ලිලානියෝ මතක් කරනවා කිව්වා, මියුරිකා මතක් කරනවා කිව්වා, නිල්කා මතක් කරන්න කියලා කිව්වා. තව එක්කෙනෙක් ඉන්නේ, එයාට අමුතු විශේෂකණේ නමක් තියෙනවා. එයාගේ කාඩ් එක දැන් ওই ස්කෝල් එකට ගියාම ගොඩක් වෙලාවට කාඩ් එකක් හම්බ වෙනවා නේ කැම්පස් වල වගේම. සමහර වෙලාවට ඉතින් හම්බ වෙනවා, අපිටත් තිබ්බා. සමහර ඒවා කියන්නත් බෑ. බූරුව කියන කෙනෙක් ඉන්නවලු, ඉතින් කියාව බොහොම ආදරෙන් මතක් කරනලු. ඒ නමට ගැළපෙන වැඩම තමයිලු ස්කෝලේ යන කාලේ කළේ. ස්කෝල දෙහිකට ගියාලු. ඉතින් ඒගොල්ලෝ හරීම ලස්සන ළමා කාලයක් තිබ්බලු. නාන්න යනවලු කට්ටියත් එක්ක. ඊට පස්සේ ටියුෂන් පන්ති යනවලු. සමහරල් පන්ති යනවා කියලා පන්ති යන්න ඇතු ඉන්නවලු. ඊට පස්සේ එක එක විදිහේ වැඩ කරාලු. හැබැයි එක දෙයක් කිව්වා, අනේ අපිට ඇත්තටම මල්ලි වෙයි ලව් කේස් නම් තිබ්බේ නෑ කියලා කිව්වා. ඒ කියන්නේ ඒ කාලේ ඊට වඩා වැඩ තිබිලා කට්ටියට කරන්න නේ, ඊට වඩා විනෝද වෙන්න වැඩ තිබිලා. ඉතින් හරි ලස්සන ගොඩාක් කට්ටියකින් ඉදිරිය ඒගොල්ලෝ ආසම කාලේ තමයි මේ පුංචි කාලේ, කියන්නේ ඉස්කෝලේ යන කාලේ. දැන් අපිට සාශුත් කියලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ තමයිලු ලස්සනම කාලේ, ආසම හිතන කාලේ. අපිට තරුෂි කියලා තියෙන පුංචි කාලේලු, පුංචි කාලේ තමයි ඔන්න තරුෂිලා ආසම කාලේ. ඒක තමයිනේ පුංචි කාලේ. හරි ශෝක්නේ, අපි අර අවුරුද්දේ එහෙම ගිහාම හැමෝම කට්ටිය. දැන් පුංචිගේ පුතාලා එනකන්, ලොකු අම්මලගේ පුතාලා එනකන්, ඊවසි නැන්දලගේ මාමලගේ පුතාලා එනකන් අපි මේ හැමෝම බලන් ඉන්න ආසාවෙන් නේ පුංචි කාලේ. එහෙම තමයිනේ. ගංගාවයි මහ මුහුදයි. වෙලාව දවල් 12:50යි. අපි යනවා ඊළඟ පැයට. දිගටම අහගෙන ඉන්න ලන්ච් බ්‍රේක්.

Asunavei Ekran, Asunavei Internet. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහි නැතිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි

අයිබෝන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් එකයි විනාඩි 8යි. FM 89.1 89.3 මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. සතිය දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. දිගටම අපි වහගෙන ඉන්නේ ලස්සන වෙනස් වීම් ගොඩක් ඉස්සරහට වෙන්න નિયમિતයි. ඒව දැනගන්න අපි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් ඔක්කොමත් එක්ක Facebook, Instagram, TikTok, ඊට පස්සේ YouTube මේ හැම එකක් එක්කම අපිත් එක්ක ළඟින්ම ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා දන්න හැමෝටම ෂෙයා කරලා ඉන්න. අපි TikTok live එක පැත්තේ සැහැණ කට්ටිය අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. අපි අඹේවිල පැත්තෙන් පෙරේරා මහත්මිය ඉන්නේ. ඉතින් එයාවත් එකතු කරගන්නවා. අමිල අයියා ඉන්නවා කෝට්ටේ පැත්තෙන්, නෑ කොට්ටාව පැත්තෙන්. සාශ්‍රී ඉන්නවා, දේශාන් ඉන්නවා, සමහර නම් කියව ගන්න බෑ. ගුවනි ගයත්මා ඉන්නවා අපිත් එක්ක. මම හිතන්නේ ජපානින් වෙන්න ඕනේ. ඒත් එක්කම තව කවුරුර ඉන්නවා. අර නෑ කියව ගන්න බෑ නම. කොහොම හරි ගමන් නැ ගොඩක් කට්ටිය ඉන්න. දැන් මේ අද දවසේ අපි ඇවි හරි ලස්සන ප්‍රශ්නය සෑහෙන්න උත්තර අපිට එනවා. අපි මේ සමන්දායියත් ලස්සන උත්තරයක් දුන්නා. මේ ඒකෙන් අපි තව ටිකක් වෙලා තියෙනවා. ඒක පරිම ලස්සන උත්තර දෙනවා. මට හිතා ගන්න බෑ සමහර ඒවට. මේ අර අපි කියන ඇඟත් එක්ක හිරිවැටලා යනවා ඒ කියන කතා ඇහුවා. මේ තරම් ලස්සනට කට්ටිය මේ පුංචි කාලේ, පාසල් කාලේ ගත කරලා තියෙනවානේ. ඒත් එක්කම කුමාරි චන්දනායක ඉන්නවා. මමත් ඉන්නවා සයිප්‍රස් වලින් කියලා. ෂේන් ඉන්නවා අපිත් එක්ක. ෂේන්වත් එකතු කරගන්නවා. සචී ඉන්නවා. අනුරුද්ධ ඉන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරගන්නවා. අම්මාර ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්නවා. විදුවත් එකතු කරගන්නවා. ඉතින් මේ අපිට කෙනෙක් කතා කළා, මාළදිවයින පැත්තෙන් කතා කළා කියලා මැසේජ් එකක් දැම්ම. මේ වෙබ්සයිට් එකෙන් අපි වහගෙන ඉන්නවා. මේ ලස්සනම කාලේ ගත වුණේ මේ අර ඒලෙවල ටියුෂන් යන කාලෙලු. හරිද? හේලලු ටියුෂන් ගිහින් වල ඒලෙවල ඉවරෙච්ච කාලේ තමයි ලස්සනම කාලේ. ඉතින් මේ ඊළඟට ප්ලේ කරන්න යන සින්දුව වෙලාවට, යා හරිම වෙලාවට තමයි නමත් එක්කම කිව්වේ. නමට සම්බන්ධ සින්දුවක් තියෙනවා මේ ලස්සනම කාලේ. ඒකලු දැන් නුරාදිත් අපිට කියනවා මගේ චූටි කාලේ තමයි ලස්සනම කාලේ. ඉතින් අපිට මාළදිවයින පැත්තෙන් කතා කරපු එක්කෙනා කිව්වේ ලස්සනම කාලේ තමයි අර ඒලෙවල ටියුෂන් ගියපු කාලේ. ඉතින් ඒ කාලේ ඉතින් දන්නේ නැද්ද, ඉතින් පොඩි ඔය තිබ්බලු, ඉතින් ප්‍රේම සම්බන්ධතාවයක් එහෙම තිබුණලු, සෑහෙන කාලයක් තිබුණලු. ඉතින් මේ පුළුවන් නම් මේ සින්දුව තියෙනවා නම් දෙන්න කියලා කිව්වා. මේ සින්දුව තියෙනවාද? යා හරිම වාසනාවන්තයි නේ. එයාත් අහගෙන ඇති කොහේ හරි ඉඳලා කියලා කියන ඔන්න. ඉතින් තාමත් සතුරු වෙන වෙලාවල් වලදී මේ නිතර අනිවාර්යයෙන්ම මුලින්ම තියෙන ප්ලේ කරන සින්දුව අතරින් එකකලු මේක. එන අපි සින්දුව අහමු. වෙලාව දවල් 1:10 දවල් 2 වෙනකන් මැකිනෝ මේ පැත්තේ TikTok live එකටත් එන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් මට උගලට වරු කියන්න බෑනේ
3: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
2: බැක් ටු බැක් සින්දු අහන්න
5: Let's go
1: Every weekday at 4 p.m. Dimpotto with Ashi Ali
6: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
7: සතුරේ දෙන ආරංචියක් කියන්න දුවාට
4: මොකද්ද
7: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා 54 ඉන්නවලු ඒක සතුරු වෙන අපිට තින්නේ ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50 තැනට ඉන්නේ අපේ තියෙන ආහාර දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියම තමයි ප්‍රශ්නේ තියෙන්නේ
4: ඒ අපිනේ චාමරේ අපි දේශීය මිනිස්සුනේ
7: අපිට තමයි අඩු සැලකි තියෙන ඔක්කොම වර්ග වසවිසරික දානවා
4: හරි අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න හරිද
7: පිට දෙන්න පොල් කටුවල
1: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
6: The Welcome Show
0: 89.1 89.3
6: Supreme Radio Radio Supreme Radio Wagi Hande Wagi Rata

සුදාගේ සුදු මූනේ මල් හින වෙලාව දවල් එකයි විනාඩි 25යි හිතවතුනේ. අපි දෙවනි පැයේ මැදභාගේ තමයි ඉන්නේ. අපි වහගෙන ඉන්නවා දැන් ලෝකෙ වටේ ඉන්න කට්ටිය. අපි වහගෙන ඉන්නවා මාලදිවයිනේ, ඊට පස්සේ ජපානේ, ඊට පස්සේ ඩුබායි වල අපි රම්‍යහන් ඉන්නවා, සයිප්‍රස් වලින්, කටාර් වලින් නිකන් බොහොම ආදරෙන් එකතු කරගන්නවා කට්ටිය. රුමේනියාවෙන් අපි රුමේනියන් සුද්දා කියලා මතක් කරන්න කියලා තියෙනවා. අපිට ගොඩාක් මැසේජ් දාලා තිබුණා. ඉතින් අපි එකතු කරගන්නවා අපේ මම හිතන්නේ උමේෂ් තමයි නම. ඉතින් උමේෂ් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. අපිට gift වගේ එකක් දීලා තිබුණා. උමේෂ් thank you so much. දිගටම supreme radio වහගෙන ඉන්න. ඉතින් රුමේනියා පැත්තෙන් කට්ටිය කොල්ල සෙට් එකම අපි වහගෙන ඉන්නවා. ඒත් එක්කම අපි යනවා අබුඩාබි පැත්තට. අබුඩාබි පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. කවුද? ෆර්නෑන්ඩෝ. ෆර්නෑන්ඩෝ එකතු කරගන්න කියලා දාලා තිනවා. ලස්සන සින්දු ටිකක් අද ප්ලේ වෙනවා කියලා. මම ඒකනේ පැයේ මුලම කිව්වේ. මේ ලන්ච් බ්‍රේක් පටන් ගන්නකොටම කිව්වේ. අද දවස කියලා කියන්නේ බදාද දවස කියලා කියන්නේ හරි වෙනස් දවසක්, හරිම ආකර්ෂණීය දවසක්, අර නොස්ටැල්ජික් මතක අවදි වෙන දවසක්. ඉතින් මේ හැමෝම මතක් කරගෙන සචීලව එකතු කරගෙන ඒත් එක්කම සිතුවා ඉන්නවා අපිත් එක්ක, ඒත් එක්කම සාශ් ඉන්නවා අපිත් එක්ක, සචී බෝයි ඉන්නවා අපිත් එක්ක. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ගොඩට. දන්නවද දැන් ටිකක් පරණ සින්දුනේ ප්ලේ වෙන්නේ? 70 දශකයේ, 80 දශකයේ සින්දු එහෙම නැද ප්ලේ වෙන්නේ. අපි යනවා රෝස පුරාණයට. එනවද යන්න මාත් එක්ක? වෙලාව දවල් එකයි විනාඩි 26යි.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලා ඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලා ඕචී ගන්න.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: කරන්න මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
4: හිතට ශක්තිය.
2: සිරුරට සුවය.
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් වලට පිළිකෑම.
7: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ
8: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
9: එතකොට දැන් ආදරේ දැනෙනවද?
8: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
9: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
8: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදිතහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඩෙංගු මාරාන්තිකයි දැනුවත්වී වලකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande. Magi rata.

89.1 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0678 600 1022
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
6: I burst the bodas and I can well over there
7: some hand. Supreme Radio the welcome show.
0: Satya දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
6: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
11: වෙලාව දවල් 1:48 හිතවතුනි කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන ඊට කලින් අපිට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා මතක් කරන්න පස්සරින් නිමාංශරි කතා කරලා කිව්ව සද්දෙන් අපි වහගෙන ඉන්නවා කියලා අනුලා දිසනායක වයිෆ් මතක් කරනවා ඇඹිලි පිටේ යාපනයේ බස් එකේ වැඩ කරන යාගේ පුතා ලක්මාල්ල මතක් කරනවා ඒත් එකම උනා වටුනේ ඉන්න පවිත්‍රවත් මතක් කරනවා කියලා කිව්ව මම හිතුවා උනා වටුනේ කියලා නේ උනා වටුනේ කියලා තියනවලු බුත්තල පස්සර ප්‍රදේශයේ එතකම අපිට ලස්සනම ලස්සන කවියක් දීලා තියෙනවා අපේ ජගත් සුප්‍රීම් රේඩියෝ ප්ලේ වෙන සින්දු ගැන ඉතින් විශේෂයෙන් ගායනායට දෙන්න කියලා කිව්වා කලට වෙලාවට ගැලපෙන සින්දු තමයි දෙන්නේ සුප්‍රීම් රේඩියෝ ඒ වැඩ ලෝයෙත් නැහැනේ දන්නේ හදර දැනෙන හිතට වදින ගී රසමුසු වෙන්නේ වෙලාවකට ඇහෙන සින්දු නිකම්ම නැට වෙන්නේ ඉතින් එහෙම තමයි විස්තරේ. එතකම අද අපි කතා කළේ අපේ ජීවිතේ අපි යන්න කැමැතිම මතක් කරන්න කැමැතිම කාලය මොකද්ද කියලා කට්ටිය එක එක කාල මතක් කරානේ එක එක කාලවල මතක් කළා. ඉතින් අපිට සමන්තය කතා කරලා කිව්ව කැස්ලේ පැත්තෙන් එයාගේ ජීවිතය ආසම කාලේ අවුරුදු 7-19 අතර කාලේ කියලා කිව්වනේ. පුංචි මැටි ගෙදර ඉඳලා මේ අම්මයි තාත්තයි එක යාළුවෝ මේ සහෝදර සහෝදරියොත් එක්ක ඉඳපු හැටි මතක් වෙනවා කියලා කිව්වා. අද ඔයා සෑහෙන මතක මතක් කළා කියලා කිව්වා. ඉතින් අර එක වළඳනේ ඒකට කට්ටියත් එක්ක කාපු හැටි නේ එක පිංගාන කට්ටියත් එක්ක කාපු හැටි ඉතුරු වෙච්ච ටික බොහොම මාරුවෙන් කුප්පිලාම්පුවෙන් මේ පාඩම් කරපු හැටි ඔක්කොම මතක් වුණා කියලා කිව්වද. ඉතින් අවුරුදු 7-19 අතර කාලේ තමයි කෝ ජීවිතේ ලස්සනම කාලේ. ඉතින් අර පුංචි මැටි ගෙදරක ඉඳලා මේ කට්ටියත් එක්කට ගුලි වෙලා ඉඳපු කාලේ තමයිලු ලස්සනම කාලේ. එහෙම තමයි නේ අපේ ජීවිතේ ලස්සන ලස්සන කාලේ එනවා නේ නරක කාලේ එනවා හොඳ කාලේ එනවා කොහොම හරි කමන්නේ ජීවිතේ අර අත්තරින්න එපා කියලා තමයි කියන්නේ. එන හිතවතුනි අපි ගිහින් එන්නම්. ගොම ස්තුති අද කට්ටිය කියලා තිබ්බනේ ඊළඟ කාලෙකන කියලා තිබ්බ සමහර කට්ටිය අද කිව්වා මේ ප්‍රේම කතාවක් තිබ්බලු අවුරුදු 7ක් කියන්න බෑලු තාමත් අයියා කේස්ලු ඒගොල්ලොන්ගේ. එයාගේ අයියා මේ අකමැති වුණාලු ඉතින් ඒ ප්‍රේමේ සම්බන්ධතාව එහෙම ඉවර වුණාලු. හරි ෂෝ ක්ලස්ටර් මාතෘකාවක් කතා කළේ ආයි දවසක් කතා කරන්න තරම් දේවල් තියෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. හෙටත් වෙනවා දවල් 12ට සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් අරගෙන. එහෙනම් හිතවතුනි සුබ දවසක් මං මැක්.

0: சிந்து கஃபே. වෙනද වගේම රසකතා ගොඩක් තියෙනවා, සින්දු ගොඩක් තියෙනවා. ඔයාලා දෙන්න හවස හතර වෙනකම් මාත් එක්ක අහගෙන ඉන්න. ඔය අහගෙන ඉන්න ගමන් මේ පැත්තට කෝල් එකක් දෙන්න 01 1 2 510 510 10ට. එහෙම නැත්නම් 01 718 89 89 3ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. එවගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. මෙවලාවේ මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ live එකටත් ඔහොමම join වෙන්න. එහෙනම් ඉතින් අපේ cafe එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලස්සු වෙන්නේ. හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න. දවල් 2 විනාඩි 9යි. මම නිමේෂ.
1: සින්දු cafe.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සමහර අවස්ථාවන් වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි පැඩි
2: වෙලා අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක තුනට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3

0: Supreme Radio.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝ නංග. දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුත.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් එකේ.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
5: The welcome show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: සතුරේ දෙන ආරංචියක් කියන්න දුවාට.
7: මොකද්ද?
6: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා. 54 ඉන්නවලු. ඒක සතුරු වෙන අපිට තින්නේ. ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50වන තැනට ඉන්නේ අපේ තියෙන ආහාර. දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
7: නේද? ඒ අපිනේ චාමරේ අපි දේශීය මිනිස්සුනේ.
6: අපිට තමයි අඩු සැලකි. තියෙන ඔක්කොම වර්ග වසවිස ටික දානවා.
7: හරි. අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර. දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් මන්නේ ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න හරිද
6: පිට දෙන්න පොල් කටුවල
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The welcome show
4: Supreme Radio

දවල් දෙකයි විනාඩි වෙස දෙකයි දැන් වෙලාව. ඉතින් මං ඔයාගෙන් මේ වෙලාවේ ප්‍රශ්නයක් තමයි අහන්නට යන්නේ. මොකද ඒ ප්‍රශ්නේ? ඔයා දන්නවද කොලොම්බියාවේ ඉපදිලා ලෝකේ ජනප්‍රිය වෙච්ච ගායිකාවක් ගැන? මෙයාගේ නම කිව ගමන් අපි දන්නවා මේ කවුද කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි ශකීරා. දැන් අද ශකීරා ගැන කතා කරන්න හේතුව තමයි මේ දවස්වල FIFA ලෝක කුසලාන තරග යනවනේ නේද? ඔන්න දැන් මේ වෙනකොට එක ටීම් එකක් ෆයිනල්ස් ඉරෙකියුලා ඇතින් අපි දැක්ක අපි ලංකාවේ වෙලාවෙන් ඊයේ පාන්දර 12 මාර්ට තමයි මැච් එක තිබ්බේ ස්පාඤ්ඤ සහ ප්‍රංශය අතර. කොහොමද ස්පාඤ්ඤ ඔන්න දැන් ෆයිනල් වලට සිලෙක්ට් වෙලා තමයි තියෙන්නේ. දැන් FIFA යනකොට මේ දවස්වල FIFA එක්කම අපිට නිතරම වගේ මතක් වෙන කෙනෙක් තමයි ශකීරා කියලා කියන්නේ. මොකද ඒකට හේතුව අපි දන්නවා මෙදා සැරි 2026 FIFA World Cup theme song එක ශකීරා තමයි sing කළේ. ඉතින් මට හිතෙන පොඩ්ඩක් මේ ශකීරා ගැන පොඩ්ඩක් අද දවසේදී කතා කරත් හොඳයි කියලා. දැන් ශකීරා කියලා කියන්නේ කොලොම්බියාවේ ප්‍රදේශ කෙනෙක්. ඉතින් ගොඩක්ම වෙන්න මේ සින්දුවත් එක්කම ඒ වගේම තව එකක් තියෙනවා මේ ගායකනික් song එක. ජාමිනා මිනා ඒ ඒ වක වක ඒ ඒ දැන් මෙන්න මේ සින්දු දෙකෙන් මුළු මහත් ලෝකයක්ම වසඟ කරපු එකම එක රිද්ම එකට නටවපු අයව දන්නේ කෙනෙක් නැති තරම්. ඉතින් මේ දන්නේ නැති අය ගැන දන්නේ නැති කතාවක් තමයි කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ශකීරා කියලා කියන්නේ වෙනස්ම ස්වරයකින් ආකර්ෂණීය නැටුමකින්නේ. දැන් අමුතු බෙරි ඩාන්ස් එකක් තියෙනනේ ශකීරා ගැනද ශාමිනා මිනා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් ඒ ඩාන්ස් එක. ඉතින් ඒ වගේම තමයි නොසලන ආත්ම විශ්වාසිකයකින් මේ ලෝක සංගීත ශ්‍රේෂ්ඨයේ උඩු යටිකුරු කරපු සුඳුරු අභියෝගයක් තමයි ශකීරා කියලා කියන්නේ. ඉතින් මිලියන ගණනකගේ හදවත් දිනු ශකීරාගේ ඇත්ත නම කවුරුත් දන්නේ නෑ නේද? ශකීරා තමයි. තව ටිකක් නම දෙකයි. ශකීරා ඉසබෙල් රිපෝල් තමයි ඔන්න ශකීරා කියන නම. ඉතින් මේ ශකීරා කියලා කියන්නේ කුඩා අවදියේ දැන් මෙච්චර දක්ෂ ගායිකාවක් වුණත් කුඩා අවදියේදී ශකීරාට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. 1977 පෙබරවාරි 2 තමයි කොලොම්බියාවේ බරන්කිලා නගරයේ තමයි ශකීරා ඉපදෙන්නේ. ඉතින් කුඩා කාලයේදීම ඉතාම සුවිශේෂී දක්ෂතා පෙන්නපු දැඩියක් තමයි ශකීරා කියලා කියන්නේ. ලෙබනන් ජාතික පියෙකුට සහ කොලොම්බියානු ජාතික මවකට දාව තමයි ඇය ඉපදෙන්නේ. ඉතින් ඇයට අරාබි සහ ලතින් සංස්කෘතීන් දෙකම ආභාෂය ලැබුණා. පාසලල කාලේ මේ ශකීරාව ඉස්කෝලේ අපි කෝ එක කියලා කියන්නේ ගායන කණ්ඩායම කියලා කියන්නේ කොහොමද ගායන කණ්ඩායමට ගත්තේ නැහැ. එයාව ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි තින් ශකීරා සැලුනේ නැහැ. කොහොම හරි වයස අවුරුදු 13 දී ඇයගේ පළවෙනි ඇල්බම් එක නිකුත් වෙනවා. ඉතින් ඇයට සැබෑ ජාත්‍යන්තර කීර්තියක් ලැබුණේ හැබැයි 2001 වසරේදී. ඒ තමයි ලොන්ඩ්‍රි සර්විස් ඇල්බම් එකත් එක්ක. ඉතින් මේ ඇල්බම් එක ඇතුළ තමයි අර සින්දුව තිබෙ. වනව වනව. ඉතින් මෙන්න මේ සින්දුවත් එක්ක ශකීරා ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය වෙනවා. ඊට පස්සේ hips don't lie 2006 තමයි මේ සින්දුව එන්නේ. ඉතින් 21 වන සියවසේ වැඩිම අලවියක් තබපු ඒකල ගීතේ වට මේ ගීතේ පත් වෙනවා. ඊට පස්සේ දකුණු අප්‍රිකානු පාපන්දු ලෝක කුසලානේ නිල ගීතේ වෙච්ච වක වක 2010 තමයි මේ සින්දුව ගායනා කරන්නේ. ඉතින් අදටත් මේ සින්දුව ගොඩක් ජනප්‍රියයි. එහා සමානවම ඔන්න ජනප්‍රියත්ව මේ පාරත් ඔන්න 2026 FIFA theme song එකේ die die song එක ශකීරා තමයි ගායනා කරන්නේ. ඉතින් ශකීරා කියලා කියන්නේ එසේමසේ කෙනෙක් නෙවෙයි, ගොඩාක් හැලහැප්පින් වලට මුහුණ දෙීමට සිද්ධ වෙච්ච කෙනෙක් තමයි ශකීරා කියලා කියන්නේ. ඉතින් ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ජෙරාඩ් පීකේත් එක්ක වසර 11ක තිබ්බ ආදර කතාවත් ඔන්න 2022 දී නිමවට පත් වෙනවා. හැබැයි ශකීරා තනියම ජීවිතේ ඉස්සරහටම යනවා. ජීවිතේ අසීරුම කාල පරිච්ඡේ දුණත් ඇය වැටුනේ නැහැ. තමන්ට දැනෙච්ච වේදනාව විරහව ඇයි කලාව බවට පත් කරගත්තා. ඉතින් ඒ වගේම ඇය ගීත ගණනාවක් ඇල්බම් ගණනාවක් ලෝකයට අපිට දායාද කරන ලෝක වාර්තා රැසක් තබල තියෙනවා සමහරක් ගීතවලට. ඉතින් ඇය තවමත් ලෝකයේ රැජින බව නැවත නැවතත් ඔප්පු කර පෙන්වනවා. ඒ විතරක් මේ වයස කියන්නේ ඉලක්කමක් කියන එකත් විතරක් ඔන්න ශකීරා ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේම ශකීරා කියලා කියන්නේ ගායිකාවක් විතරක් නෙවෙයි, ගීත රචිකාවියක්, සංගීත නිෂ්පාදකවරියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ වගේම ඇය තවත් දෙයක් කරනවා. ඒ තමයි විවිධ සමාජ පදනමක් හරහා ඇය කොලොම්බියාවේ අසරණ දරුවන් දහස් ගණනකට නොමිලේ අධ්‍යාපනය සහ ආහාර ලබා දීමටත් ඇය කටයුතු කරන මානව හිතවාදිනිය. කාන්තාවන් දැන් අඩන්නේ නැහැ. ඔවුන් දැන් කරන්නේ බිල්පත් ගෙවන එක. මෙහෙම කියන්නේ කවුද? ශකීරා තමයි මෙහෙම කියන්නේ. විවේචන කඩාවැටි මැද වුණත් නොසැලී තම අනන්‍යතාවය රැකගනිමින් ඒ වගේම මම අර කලින් කිව්වා වගේ වයස ඉලක්කමක් විතරක් කියන එක ඉලක්කමක් පමණයි කියන එක පෙන්වමින් තවමත් ලෝකයේ පාලනය කරන ශකීරා අපි හැමෝටම ආදර්ශමත් තිරියකාන්තාවක්. හවසතර වෙනකන් ඔන්න නිමේෂවත් අහන් ඉන්න කිරෝට මතක් කරනවා දවල් 2:27 දැන්.

0: අයහයි
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV ධනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
4: Happening evening drive එක
5: lead කරලා
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
8: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
4: back to back සින්දු අහන්න
9: let's go
10: every weekday at 4 PM in Porto with Ashi Ali
11: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකාලමු.
3: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: Sindhu Cafe.
1: විනාඩි 37යි දැන් වෙලාව. ඉතින් ඔයාලට මතක් කරන්න තමයි ලැස් වෙන්නේ පුංචි දෙයක්. හරිද? දැන් සාමාන්‍යයෙන් දැන් ඔෆිස් එනකොට හරි ඔෆ් වෙලා ගෙදර යනකොට හරි කම්මැලි වෙලාවට ගෙදර ඉන්නකොට හරි ඔෆිස් එකේ ඔය පොඩ්ඩක් වැඩ කරන ගමන් චුට්ටක් අති අපිට එක දිගටම වැඩ කරගෙන ඉන්න අමාරුනේ පොඩි රෙස්ට් එකක් ගන්න ඕනුනම හරි අපි අතට ගන්න මොකක්ද ෆෝන් එක. ඉතින් ෆෝන් එක අතට අරගෙන අපි මොකද කරන්නේ? සෝෂල් මීඩියා වලට යනවා. පොඩ්ඩක් අපේ අර ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න අපි චුට්ටක් යනවා නේද? මොනවද අවට වෙලා තියෙන්නේ නේද? රටේ තොටේ එතකොට ලෝකේ මොනවද අලුතෙන් වෙලා තියෙන අප්ඩේට්ස් මොනවද කියලා පොඩ්ඩක් අප්ඩේට් වෙන්න අපි යනවා සෝෂල් මීඩියා පැත්තට. ඉතින් ඔය සෝෂල් මීඩියා පැත්තට ගිය ගමන් ඔයාට පුළුවන් ඔය සර්ච් බාර් එකට යන්න. සර්ච් බාර් එකට ගිහිනවා සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. එතකොට ඔයාලට ලැබෙනවා මේ Facebook එකේ මම කියන්නේ. හරි. ඔයාලට දකින්න ලැබෙනවා ලස්සන පේජ් එකක්. ඉතින් ඔය පේජ් එක ඇතුළට ගිහින් බලන්න මොනවද මේ පේජ් එකේ තියෙන්නේ කියලා. ඔයාට වැදගත් වෙන, ඔයාගේ ජීවිතයට වැදගත් වෙන, ඔයාගේ දැනුමට වැදගත් වෙන ගොඩක් දේවල් අපි අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ දේවල් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාගේ අලුත් එක්ක ෂෙයා කරගන්න. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? Facebook එකෙන් ආයෙන්න ඕනේ ආපහු ඉස්සරහට යන්න. කොහොමද ඉස්සරහට යන්න? එතකොට ඔයාලට ඉස්සරහින් වංගුවක් පේනවා. ඒ වංගුවෙන් දකුණට දාන්න. එතකොට ඔයාලට පේනවා කළු පාට ඇප් එකක් TikTok කියලා. කළු පාට ඇප් එකේ සුදු පාට අයිකන් එකක් තියෙනවා. ඉතින් ඔයකට ඔය ඇප් එකට අපි කියනවා TikTok කියලා. හරිද? ඉතින් මේ TikTok ඇප් එක ඇතුළටත් යන්න සර්ච් බාර් එකේ සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. එතකොට තෝර ලස්සන TikTok account එකක් දකින්න ලැබෙනවා. ඉතින් ඒ account එක තාම follow කරලා නැත්නම් අපි TikTok එකේ follow කරන්න. එතකොට අපි live අපු ගමන් ඔයාලට notification එකක් එනවා අපි live වෙවිලා තියෙන කියලා. ඒ වගේම TikTok එකෙත් අපි ඔයාට වැදගත් වෙන ගොඩක් දේවල් share කරලා තමයි තියෙන්නේ. TikTok එකෙන් ඔහොම ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ ඔයා දාන්න U-turn එකක් දාලා යන්න මේ YouTube කියලා ඇප් එකක් තියෙනවා රතු පාටයි. ඉතින් ඔය ඇප් එක ඇතුළට ගිහින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා. එතකොට ඔයාට අපේ YouTube channel එක දකින්න හම්බ වෙනවා. channel එකේ අපිව තාම YouTube channel එක අපිව subscribe කරලා නැත්නම් අපි subscribe කරලා මතක ඇතිව bell icon එකත් click කරලා තියන්න. ඒ වගේම YouTube එකෙන් නැවතින් පා Instagram එකටත් යන්න. අපි Instagram එකේ තින්න ඔයා එනකම් මග බලාගෙන අපිව follow කරලා තියාගන්න. හරිද? හතර වටින්ම අපිව වට කරගෙන ඉන්නේ අනේ. ඒක තමයි අපි වට කොහෙටවත් යන්න දෙන්නේ. ඒක නිසා අපිව දාලා යන්න හිතන්නවත් එපා. විශේෂයෙන් මාව හරි හවස හතර වෙනකම් මාව අහගෙන ඉන්න. කෝල් එකක් දෙන්න, WhatsApp message එකක් දාන්න, එහෙම නැත්නම් එන්න පුළුවන් ඔයාට අපේ TikTok live එකට. දවල් 9:39යි දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112 864 012
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas and I can allow with us on a hundred.
3: Supreme Radio, the welcome show.
1: Satya Davas Pahima. Ude Hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Vartha Pita Vartha Tabene Koti Ate NLV Tanadita Hane Lutraye Rupyal Koti Dahatuna Name Ata Ikma U Devanta Supiritya Galabadimin Rathe Samvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampatha Tanadita Hane Viladigena Obat Koti Patiyaku Wan.
6: Ravina Takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
8: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
9: 89.1 89.3

දවල් දෙකයි වෙනාඩි 50යි දැන් වෙලාව. ඔන්න ඉස්සරහට එන තියෙන තවත් අලුත් වැඩක් ගැන තමයි මේ වෙලාව මට කියන්න ලෑස්ති වෙන්නේ. ඔන්න අපි ආසාවෙන් බලපු තවත් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් එනවලු ඉස්සරහට. ඒ මොකක්ද? මෙහෙමයි. හරිද? චුටි කාලේ දැන් අපි එක එක සුරංගනා ලෝකවලනි ෆැන්ටසි වලනේ ඉන්නේ. හරි. එතකොට දැන් අපි ආසයි සත්තු අපිත් එක්ක කතා කරනවට නේද? ඉතින් ඒ වගේ සත්තුත් එක්ක කතා කරන සත්තු කතා කරන චිත්‍රපටි ගොඩක් කාටුන් ගොඩක් ඉතින් තියෙනවනේ නේද? එහෙම තමයි. ඉතින් කාටුන් හදනකොට දැන් ඒ අතරින් ඔයාලට මතක දන්න ලේන තුන් දෙනෙක් කතා කරන ෆිල්ම් එකක් තිබ්බ මතකද? ඇත්තටම මේගොල්ලෝ කතා කරනට වඩා මේගොල්ලෝ සින්දු කී කී නටන එක තමයි කරන්නේ. කවුද අන්නව නේද මොකක්ද කියලා. TikTok ලයිව් එකේ කට්ටිය කමෙන්ට් කරන්න බලන්න ෆිල්ම් එකේ නම බලමු මේගොල්ලන්ට මතකද කියලා. අන මම වෙලාවක් දෙනවා. 1 2 3 දන්නේ. අයියෝ මේගොලු දන්නේ. Alvin and the Chipmunks තමයි ෆිල්ම් එක. ඉතින් 2007 වසරේ ඉඳලා 2015 අවුරුද්ද දක්වා චිත්‍රපටි හතරක් තුලින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත Alvin and the Chipmunks චිත්‍රපටිය ඇතුලෙන් ඔන්න අලුත්ම ෆිල්ම් එකක් ආයේ නිර්මාණය කරන ලයිව් ඇක්ෂන් මූවී එකක් නිවේදනය කළ තියෙනවා ඉස්සරහට එනවා කියලා. ඉතින් මේ චිත්‍රපටිය 2028 අවුරුද්ද තමයි යන්නේ. ලැබෙන අවුරුද්ද නෙමෙයි, ඊළඟ අවුරුද්ද තමයි යන්නේ. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එකේ මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා තමයි ඉතින් අපිට නම් ආරංචි වුණේ. දැන් මෙහෙමයි, ෆිල්ම් එකේ නම අහපුවම සම්පූර්ණ නම කියන්න ඕනේ. අර ලේසියට ඇපෙන් බේරෙන්න වගේ Alvin කියලා සමහරක් කටිය ටයිප් කරනවා. ඒ වටු නැහැ, නම නම් නම Alvin and the Chipmunks තමයි හරි නම. ඔන්න අපිට ඉස්සරහට තවත් අලුත් ෆිල්ම් එකක් බලාගන්න පුරුවන් ගේනම් Chipmunks ලගේ. රයිට්. එහෙනම් අපි යනවා සින්දුවක් අහන්න. හවස 4 වෙනකන් මමත් අහගෙන ඉන්න කියලා වට මතක් කරනවා. දවල් 2:52 දැන්.

0: சிந்து கஃபே.
1: මම යනවා ඉක්මනට අපේ ටික්ටොක් ලයිව් එක පැත්තට අපේ යාලෝචික මතක් කරන්න මේ වෙලාවේ ලයිව් එකින්. ඉතින් අද මගේ ලයිව් එකේ ෆස්ට් කමෙන්ට් එක දැම්මේ අපේ හිනදිබෙන් සාශ්. ඉතින් ඕන සාශ්‍ර තමයි ඉස්සලාම එකතු කරගන්නේ සුපුරුදු විදිහට. ඒ වගේම අංජුනී ඉන්නවා, චාමර ඉන්නවා, සුලෝ ඉන්නවා, ගිෂු ඉන්නවා, කෑගල්ලෙන් අපේ විචූ ඉන්නවා. විචූවත් ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. අමා ඉන්නවා, හයි අමා. එමගේ රම්යා කුවේට් වලින් ඉන්නවා, රිෆාත් ගාලෙන් අපිත් එක්ක එකතු වුණා, සුමිත් ඉන්නවා, කුණා යුකේ වලින් ඉන්නවා, පුල් ඉන්නවා, මදු ඉන්නවා, වාසා බෝයි ඉන්නවා, ඒ වගේම ඉන්දික ඉන්න, උදාර චතුරංග ඉන්න, ඔන්න ඔයවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. තරු ඉන්නවා, හායි තරු, ඔන්න ඔයවත් ඊළඟ සිංදුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම සුද ලංකාවෙන් තරුණී ඉන්නවා, ශමිලා ප්‍රියදර්ශනී ඉන්නවා, සෆ්රාන් ඉන්නවා, ඒ වගේම සදරුවන් ඉන්නවා, පේචුරන් ඉන්නවා, තුෂාර ඉන්නවා, සෙව් ඉන්නවා, නලින් ෆර්නෑන්ඩෝ ඉන්නවා, ඒ වගේම ජපන් වලින් අපේ සශේවත් ගොඩක් ආදරෙන් ඊළඟ සිංදුවට එකතු කරගන්න ඕනේ. මෙහෙම යනවා මම වට්ස්ඇප් එකට පැත්තට, ඒ පැත්තත් කවුද ඉන්නේ කියලා එකතු කරගන්න. ලාල්ව එකතු කරගන්න ඕනේ ඉතාලියෙන්. අපේ සසේ කියනවා ජා ඇලින් නිමේෂවත් එකතු කරගන්න කියලා. ඕකේ, හරි. වට්ස්ඇප් එක පැත්තේ මොකද වෙන්නේ? කෙඩියේ සමරසිංහ ඉන්නවා, සේරුවා විලෙන් ඔන සුපුරුදු විදිහටම යාගේ පවුලේ හැම කෙනාවමත්, යාළුවෝ හැම කෙනෙක්ුමත් ලස්සනම ලස්සන සිද්දුවකට එකතු කරගන්න කියලා තමයි මට කියන්නේ. ඒ වගේම මඩපාතින් ලක්ෂ්මන් මැසේජ් එකක් අපිට දාලා තියෙනවා. ඉතින් ඔන ලක්ෂ්මන්වත් අපි ගොඩක් ආදරෙන් ඊළඟ සිද්දුවට එකතු කරගන්නවා. ඒත් එක්කම තව කවුද ඉන්නේ, කුවෙට් සෙට් එක හොඳේ කියන මැසේජ් එකක් දාලා තියෙනවා. බලමු කවුද මේ කියන. අනේ මම අද බිසි දවසක්, මාවත් එකතු කර ගන්න හොඳේ. ඔෆිස් එකේ ඉන සියලුම දෙනාව සහ අනුරාධපුර නිලු වකි විශේෂයෙන් එකතු කර ගන්න හැමෝටම සුබ දවසක් කියලා තමයි මේ කුවෙට් වලින් තමයි මැසේජ් එක ඇවිත් තියෙන්නේ. මමගේ නම කියලා නැහැ, මමගේ නම ෂුට්ටක් කියන්න. ඒ වගේම මොරටුවේ අපේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් සෙට් එකේ ඉන්න ඒකලංග ගොඩක් ආදරේ ලස්සන සින්දුවකට එකතු කර ගන්න ඕනේ. රන්දික, මధు, ලක්ෂාන්, අසංක මෙන්න මේ සෙට් එක තමයි ඉන්නේ. උපුල් ජයවර්ධන ඉන්න, උපුල් ජයවර්ධන ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කර ගන්නවා. ඒ වගේම අපේ TikTok ලයිව් එක පැත්තට යනවා. තවත් යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ගයන් හයි කියලා මැසේජ් එකක් කියවලා තිනවා. ගයන් දර්ශන හයි. ඒත් එක්කම හෙට්ටි ආරච්චිගේ සිසිල් වෙන්න ඕනේ නම මමත් ඉන්නවා කුවේට් වලින් කියලා තමයි මැසේජ් එක කියවලා තියෙන්නේ. ගුඩ් ආෆ්ටර්නූන් නංගි, චමිලා ප්‍රියදර්ශනී, හයි හයි, වෙරි ගුඩ් ආෆ්ටර්නූන්. අපිට නම් දැන් ගොඩේ ඊවිනිං. හරි, එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපේ ලයිව් එකේ වට්ස්ඇප් එකේ යාළුවෝ ටිකින් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා සිංදුවක් අහන්න. හවස 3:08 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: සමහර අවස්ථාවන්වල අපිට ලබා දෙන්න පුළුවන් ප්‍රබලතම පිළිතුර නිහඬතාවය විතරයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: කරන මේ පෘථිවියට අමතර හිතන්න පුතාව කොහෙද?
3: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
5: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වලට පිරි කැම.
2: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: සතුරු හිදෙන ආරංචියක් කියන්නද ඔයාලට?
7: මොකද්ද?
6: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා. 54 ඉන්නවලු. ඒක සතුරු වෙන අපිට තින්නේ. ලෝකේ රටවල් අතර තමයි මේ අපි 50 වන තැනට ඉන්නේ අපේ තියෙන ආහාර. දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
7: ඒ අපිනේ චාමරේ, අපි දේශීය මිනිස්සුනේ.
6: අපිට තමයි අඩු සැලකි. තියෙන ඔක්කොම වර්ග වසවිස ටික දානවා.
7: හරි, අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර. දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න. හරිද?
6: පිට දෙන්න පොල් කටුවල.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාෝචී ගන්න.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
1: අයිබර් සුබදාසනක වල උදෑසන හදලා.
3: Supreme Radio The Welcome Show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
3: The Welcome Show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1
3: සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.

0: சிந்து கஃபே.
1: හවස 9:36 දැන් වෙලා. යනවා මේ පැත්තර කතා කරපු යාළුවෝ ටික මතක් කරන්න. ඉතින් මම කතා කරා කැස්බෑවෙන් සමන්ත සද්දරම සුපර්ම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම පිළියන්දලින් යාගේ මල්ලි සමන්වත් ඔන්න එකතු කරගන්න කියලා කිව්වා. පුතා ෂොනි තර්දුවල දෙන පවණිවයි වාසනාවයි ඔන්න එකතු කරගෙන රාගම රණවිරු සෙවනේ රණවිරු හැම කෙනෙක්වත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා තමයි මට සමන්ත කිව්වේ. ඒ වගේම මට කතා කරා ඉන්දිපැද්දෙන් ආසිරි. ඉතින් එයා විල්ලොරවත්තේ නීශාලී බඩුවකේ තමයි වැඩ කරන කියලා කිව්වේ. ඉතින් වැඩ කරන තැන හැමෝම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. බොස් රුමේෂ්, ඒ වගේම ශෂික, ප්‍රදීප්, නුවන්, සිතුම්, ඒත් එක්කම තුසිත, පියල්සිරි, ශාන්ත, ශනින්ද, සංක මෙන්න මේ කට්ටියවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට කිව්වා. ඒ වගේම ජගත් කතා කරා පාන දැක්කනේ පාන දුරෙන් සතුට වැඩිකමට පැටරෙනවා. ඒ දන්නවද දැන් කවියක් කියන්නේ ලෑස්ති වෙන්නේ අනිවාර්යෙන්. ඉතින් මේ කවිය තියෙන මංගන තමයි. රයිට්, එහෙනම් මොකක්ද මේ කවිය? අහගෙන ඉන්න හැමෝම. ඉර හඳ තරු පවතින තුරු ඔයත් එක්ක ඉන්නවා. ඔයත් එහෙම තමයි කියලා නිමේෂ අපි දන්නවා. ඔබේ හඬින් පාළු ගතිය යයි අහසට පන්නවා, යයි අහකට පන්නවා. චුට්ටක් වැරදුනා. සුදු කෙල්ලේ ඔයා අපේ සිත් ඇඳ බැඳ ගන්නවා කියන තමයි ලස්සනම ලස්සන කවිය තියෙන්නේ. තැන්ක් යූ ජගත් හැමදාමත් වගේ ලස්සනම ලස්සන කවියක් දෙනවට මට. හරි, ඒ වගේම ටික්ටොක් ලයිව් එකේ යාළුවෝ කට්ටියක් ඉන්න, ඒගොල්ලන්ව මතක් කරන්න ඕනේ. ශීර්ෂයේ සොලින් අපේ මෙවන් ඉන්නවා, තරු දිනවා නුවරින්, ඔන්න තරුදු අයවත් ඊළඟ සින්දුවට ගොඩක් හතරෙන් එකතු කරගන්නවා. ඒ වගේම අපේ චිකා එවිල්ලයි ඉන්නේ. චිකා, ඔන්න ඔයාවත් මම මතක් කරා. දුමිදු ඉන්නවා, දුමිදු, ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් හතරෙන් මම එකතු කරගන්නවා. ලාල් ඉන්නවා, මනු ගමකේ ඉන්නවා කුවේට් වලින්, ඔන්න මනු ඔයාවත් ඊළඟ සින්දුවට මම ගොඩක් හතරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ඉමා ඉන්නවා, ඉමා, ඔන්න ඔයාවත් මම මතක් කරනවා අනිවාර්යෙන්ම. ඒත් එක්කම අකලංක ආරච්චිගේ ඉන්නවා, අකලංක ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රයිට්, මේ විදිහට තමයි අපේ ටික්ටොක් ලයිව් එකේ යාළුව සෙට් එකයි, මට කතා කරපු යාළුව සෙට් එකයි. නා සුපුන් ඉන්නවා, හයි හයි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. හයි සුපුන්, ඔන්න ඔයාවත් මම ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රයිට්, එහෙනම් මේ කට්ටිය එකතු කරගෙන අපි යමු ලස්සනම ලස්සන සේදුවක් අහන්න. හවස 9:39 දැන්.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ වartifactId උඹලට වරු කියන්න බෑනේ
5: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
2: back to back සින්දු අහන්න
6: let's go
1: every weekday at 4 p.m. dimporto with ashi yali
7: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
8: එතකොට දැන් ආදරේ දැනෙනවද?
7: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
8: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
7: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: එන්න

0: సింధు కఫే.
1: බැසයන සඳවාගේ මටත් බැසයන්න වෙලා ඇවිල්ලා තියන්නේ ආශය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වාට පුළුවන් හවස හතර ඉඳලා ටෙම්පටවුන් අහන්න ආශිත එක්ක මම අද ගියාට සුපුරුදු විදිහට ඔන්න හෙට දවල් දෙක වෙනකොට එනවා සින්දු කැෆේ අරගෙනවාගේ ළඟට. ඔයා සමෙන් අහන්න බලාගෙන ඉන්න රස කතා ගොඩකුයි ලස්සනම ලස්සන සින්දු ගොඩකුයි අරගෙන. එතකන් සතුරින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ඒ වගේම දිගටම 89.1 එකෙන් 89.1 තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා තවට මතක් කරනවා. ගෙහින් එන්න මන් නිමේෂා.

0: සුභ සඳාවක් දැන් වෙලාව සවස 4යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙ තිබේ පොළොවේ බලේ කොතනක් ඇහේ

දැවලාව හවස හතරයි විනාඩිය එකයි මං අපා ඉතින් කෝන් හඳින් ඉන්නාද හා බිඳ හැසේ දහටයි අසුනවය තුන අසුනවය තුන මගේ ෆෝන් නම්බර රයිට් ලියාගත්තා වට්සප් එකට මැසේජ් එකක් ගෙවන්න හරිද පැඩියෝ ඉතින් බිඳ එකක දෙකයි පන්සිදාය පන්සිදාය හොට්ලයින් එකක් තියෙනවා අද දවසේ පුළුවන් වාට මේ පැත්තට එන්න අද ක්ලාසික් බදාදා තමයි ක්ලාසික් සින්දු තමයි අහන්න තියෙන්නේ උගලන්ට හවස හය වෙනකම් මං ඉන්නවා මේ පැත්තෙන් ඒත් එක්කම මතක් කරන්න ඕනි අද තියෙනවා චුටි කතාවක් ඔයයි මමයි හරි ආසාවෙන් ආදරය කරන අපි හැමෝම කාලයක් තිස්සේ ආදරය කරන රටක් තමයි චීනය කියලා කියන්නේ අද දවස පුරාවටම චීනය ගැන කියන්න නෙමෙයි මං ආවේ වෙන දෙයක් කියන්න හැබැයි චීනයන්න බලාපොරොත්තුෙන් ඉන්නවට පොඩි පණිවිඩයකුත් තියෙනවා හරිද ඒකත් අහන්න තව ටිකක් වෙලා ඉන්න වෙනවා කොහොම වුණත් එංගලන්තේ ඉඳන් චීනයට යන නැවකට යන දුර ප්‍රමාණය 3-1 විතර අඩු කරගන්න පුළුවන් කෙටි පාරක් තියෙනවා ඔයා ඒක විශ්වාස කරනවද මං එහෙම කිව්වොත් ඔව්වාට විශ්වාස කරන්න වෙනවා හරිද ඒ පුදුමකට වගේ ලෝකෙ යන ගොඩක් නැව් මේ කෙටි පාර පාවිච්චි කරන්නේ නැතිව දවස් ගාණක් වැඩිපුර ගත වෙන සුවසැල හරහා හරි අප්‍රිකාව වටේ හරි යන දිග පාරවල් වලින්ම යනවා ඇයි මේ කෙටි පාර පාවිච්චි කරන්නේ නැත්තේ ඒක හැංගිලා තියෙන රහස මොකක්ද කෙටි පාරවල් අපිට එපා අපිට ඕනි දුර පාරවල් කියලාද එංගලන්තේ ඉඳන් චීනෙට යන නැව් යන්නේ අන්න ඒකයි ප්‍රශ්නේ අන්න ඒක මං අද ආටි කියනවා අහගෙන ඉන්න හරි ෆෝන් නම්බර්ස් දෙකත් මතක් කරා මේ පැත්තට මං ඉන්නවා කියලා කෝ 6 වෙනකන් ඒත් එක්ක මාටි කියන්න ඕනි තව දෙයක් අද TikTok live මම නැත ඒ වුණාට ඔයා Supreme Radio TikTok fan page එක follow කරලා ඉන්න මොකද හෙට එනවා මම live එකක් හරිද ඒත් එක්කම අපේ Supreme Radio Facebook fan page එකත් මතක් කරන්න ඕනි page එක like කරලා follow කරලා තියාගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා එතෙන්දී share කරගන්න ඒ විතරක් නෙමෙයි යන්න අපේ YouTube channel එක subscribe කරන්න ඒ ගොඩක් දේවල් upload කරලා තියෙනවා හරිද ලංකාවේ විශේෂ ඓතිහාසික ස්ථාන ගැන කරපු documentary එකක්ම තියෙනවා ඉතින් documentary එකක් නෙමෙයි documentary ගොඩක් තියෙනවා ඉතින් ගිහිල්ලා බලන්න පුළුවන් ආට subscribe කරන්න comment එකක් දාන්න ඒ වගේම තමයි කාට හරි මට බනින්න ඕන නම් අර phone number එකට කතා කරලා බනින්නත් පුළුවන් right පටන් ගත්තා මෙන්න මේ විදිහට tempo down හම් සහතරයි විනාඩි 4ට ආද මං ආශි

රයිජ් දැම් වෙලාව හවස හතරෑ විනාඩිය කොළහයි. චීනට යන්න දහදන්නේවා. චීන යන්න හොඳයි හොඳයි. මොකද චීන කෙලගෙන අපිත් එක හැමදාම සහයෝගයකින් වැටකන රටක්නේ. සහයෝගයකින් පුදුම සහයෝගයක් අපිට දෙන හැම පැත්තෙම සහයෝගය ලබා දෙනවා. ලෝන් එකක් ඉල්ලුවගම කල දෙලා ඒ වෙනුවට ඒගොල්ල අපෙන් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. බලන්න අපිට හයිවේ ටික හදලා දුන්නා. බලන්න ඒගොල්ලන්ගෙ තියෙන දැනුම. ඇත්තටම ඒගොල්ල කොහොමද දන්නේ නේද අනේ ඉච්චර දැනුමක් හදාගෙන තියෙන්නේ. මේ ජපන හපන කිව්වට දැන් ඇත්තටම ජපනට වැඩිය චීන තමයි හපන වෙලා තියෙන්නේ. ඒ නිසා චීන පැත්තට ගිහිල්ලා ඉගෙන ගන්න තියෙනවා නම් චීන අධ්‍යාපන පද්ධතිය හරිම ශක්තිමත්. ඒ වගේම කාර්යක්ෂම සහ අනාගත මාර්ග සූදානම් කරන්න හරිම ප්‍රසිද්ධයි ඒගොල්ලන්ගේ මේ එඩියුකේෂන් සිස්ටම් එක. ඉතින් ඔන්න ඒකට හොඳ ගමනක් යන්න හිතාගෙන ඉන්න ඔයාට මම පොඩි ටික් එකක් කියන්නයි හදන්නේ. ටික් එකක් හරිද? ආවට ගියාට ඉතින් උපාධියක් ගන්නවට වඩා චීනෙට ගිහින්ම හොඳම චීන තියෙන හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් හොඳම උපාධියක් ගන්න කැමති නැද්ද? ඔය ආසම විෂයන් ඕන දෙයක් වඩ තෝරගන්න පුළුවන්. ඉතින් හොඳම උපාධියක් ගන්නවා කැමති නැත්ත. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන දැන්වලට අහුවෙලා සල්ලිත් නැති කරන් අනාගතේ විනාශ කරගන්න නැතුව හොඳම දැනකට යන්න ඕනේ. ඒ ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඒකට තමයි චයින ලංකා එඩියුකේෂන් ඉන්නේ. මොකද ඒ ලෙවල් පාස් ඔයාට ලෝකෙ පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන චයින ලංකා එඩියුකේෂන් කියලා දන්නවද? ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා දන්නවද? ජයවර්ධනපුර රෝහල තියෙන්නේ. අන්න හොස්පිටල් එකේ B gate 2 ගාව තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසා ඔයාට පෙරපුහුණුවකුත් ලබා දෙනවා. හරිද? සියලුම උපාධි ඉංග්‍රීසි මාධ්‍යෙන් හදාරන්නත් පුළුවන්කම තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඇතුළේම ඔයාට නවාතැන් පහසුකම් ඇතුළේ තව බොහෝ පහසුකම් ලබා දෙනවා. හරිද? ඉතින් ඔයාට තියෙන්නේ ගිහිල්ලා විශ්වාසවන්තව එතනට ගිහිල්ලා ඉගෙන ගන්න විතරයි. ඒකට ඉතින් පාර කපා ගන්න ඔයා චයින ලංකා එඩියුකේෂන් එකට යන්න ඕනි. කෙමිකල් ඉංජිනේරින් වෙන්න පුළුවන්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙන්න පුළුවන්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ඒත් වගේම ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනියරින්, එතකොට බයොලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි මියුසික් ඩිප්ලෝමා උපාධි ඔයාට හදාරන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. චයින ලංකා එඩියුකේෂන් එකේ ඉන්නවා ડોક્ટર භාග්‍ය. හැම විස්තරයක්ම යා පිළිවෙලට ලස්සනට ඔයාට විස්තර කරලා දෙයි. කෝල් එකක් දෙන්න දැම්ම 0777290290ට. මම ආයෙ කියන්නම් 0777290290ට චයින ලංකා එඩියුකේෂන් එකේ ડોક્ટર භාග්‍යට කතා කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මං කිව්වට වඩා හොඳට හරි අපූර්වට ඔයාට විස්තර කරලා දෙයි. හරිද? තියෙන්නේ කොතනද? මතකද? චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate 2 ගාව. මතක ඇතුව higher studies වලට චීන යන බලාපොරොත්තු වෙන ඔයා යන්න ඕනේ එකම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. හවස 4:00 වෙනාඩි 14:00 දැන් වෙලාව.

0: මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාෝචී ගන්න.
2: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0678 618 22.
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: සතුරේදන ආරංචියක් කියන්න දවාට
5: මොකක්ද?
4: ලොව හොඳම ආහාර ගමනාන්ත 54ට ශ්‍රී ලංකාවද තුලත් වෙනවා. 54 ඉන්නවලු. ඒක සතුරු වෙන අපිට තින්නේ ලෝක රටවල් අතර තමයි මේ අපි 50 තැනට ඉන්නේ අපේ තියෙන ආහාර. දැන් මෙහෙම තැනක ඉඳලා ඉතින් දවල්ට කඩේට කෑම එක ගන්න ගියම තමයි ප්‍රශ්නේ තියෙන්නේ
5: නේද? ඒ අපිනේ චාමරේ, අපි දේශීය මිනිස්සුනේ.
4: අපිට තමයි අඩුසලයි. තියෙන ඔක්කොම මර්ග වසවිස ටික දානවා.
5: හරි, අපේ ගෙදරත් එහෙමනේ වෙන්නේ චාමර. දැන් ওই ගෙදරත් එහෙම වෙන්නේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදර තියෙන හොඳම පිඟන් කෝප ටික අරන් තියලා තියෙන්නේ කවුරු හරි ගෙදර ආවට පස්සේ දෙන්න. හරිද?
4: පිට දෙන්න පොල් කටුවල.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න. Tempo Town ආශියක්කා.
1: දැන් වෙලාව හවස 4:22. ආසිරි පිස්සු කතා කරන්න නම් එපා දෙයියෝ. 6ට ඕෆ්. 6ට ඕෆ් වෙලා රෑ 10ට නිදාගන්න මම. අම්මෝ ඉඳිපැද්ද ආසිරි මීෂා ලීබඩුවගේ සෙට් එක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. හරිම ආදරේ ශාමික තමා බොස්. බොස් සුබ සන්දෑවක් බොස්. අපේ සෙට් එක ආදරෙන් බලා ගන්න ඕනේ. දෙවලිත් කතා කරලා පිළියන්දලිත් තව දිගටම ෆෝන් එක රින්ගෙනවා. මයික්ස් ඔන් වෙලාවට ගන්න එපා දෙයියෝ. ගන්න බෑ, ආන්සර් කරන්න බෑ, මයික්ස් ඔන් කරගෙන කතා කරන්න බෑ. සමාවෙන්න, ඊට පස්සේ ආන්සර් කරන්න, මයික්ස් ඔෆ් කරාට පස්සේ මම කතා කරන්නම්. හරිද? ඉතින් හවස 6ට ඔෆ් වෙන්න කියලා මට කවුද කියලා දෙන්නේ? මම. මට වැඩක් නැහැනේ. මම ගිහිල්ලා 10ට නිදා ගන්නවා. උදේට විස්තරය දැනගන්නේ පත්තරෙන් තමයි. අවුදේම කිව්වේ. ඔල්ලගේ දියා කොහේ ඉන්නවද දන්නේ නැහැ. හරි, කමන්නේ. මේ හන්නකෝ අද කතාව එංගලන්තේ ඉඳන් චීනයට යන නැව් අර දුර පාරෙන් යන්නේ ඇයි මෙච්චර ළඟ පාරවල් තියාගෙන? අනිවාර්යයෙන්ම ලංකාවේ කපිතාල්ලා ඇති. නෑ, හින්දා නෙමෙයි. ඔතනවද ඉස්සර කාලේ ඉඳන්ම නාවිකයන්ට තිබුණ ලොකුම හීනයක් තමයි යුරෝපේ ඉඳන් ආසියාවට යන එක. හරිද? කෙටි පාරක් හොයාගන්න එක. යන එක නෙමෙයි, කෙටි පාරක් හොයාගන්න එක. ඒකට 1488 අපෝ අප්‍රිකාව හරහා යන පාර හොයාගන්නකම් මිනිස්සුන්ට ආසියාවට යන්න ලොකු දුරක් ගෙවන්න වුණා. හැබැයි ඒ පාරත් ලේසි වුණේ නැහැ. ඒක ලේසි වුණේ නැහැ. ඒකේ තියෙන දරුණු කුණාටු. එතකොට රළ නිසා ඒකට කිව්වේ කෝප් ඔෆ් ස්ට්‍රෝම් කියලා. එන්නම් කුණාටු තුඩුව කියලා. හරිද? මාස ගාණක් මොහොත දුක් විඳින්න වුණෝ ඒ ගමන වෙනුවට කෙටි පාරක් හොයාගන්න හැමෝම ට්‍රයි එකක් දුන්නා. කවුද? කොයි කාලෙද? උත්තර දෙන ළමයි ඉතිහාසයේ පාඩම 1488. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි උතුරු පැත්තෙන්, ඒ කියන්නේ ආක්ටික් සාගරය හරහා යන පාරවල්, නෝර්ත් ඊස්ට් පැසේජ් සහ නෝර්ත් වෙස්ට් පැසේජ් එක හොයාගන්න පටන් ගත්තේ. නෝර්ත් ඊස්ට් පැසේජ් සහ නෝර්ත් වෙස්ට් පැසේජ් කියන්නේ මොනවද? අපි දන්නේ නැහැ. මන් දන්නෙත් නැහැ. ඔන්න පාරවල් දෙකක නම් දෙකක්. හරිද? නෝර්ත්ස් පැසේජ් සහ නෝර්ත් වෙස්ට් පැසේජ් කියන එක. හැබැයි ඒවට ගිය ගොඩාක් අය ආපහු එන්න හම්බුනේ නැහැ. හරිද? හිමෙන් මිදිලා කුණාටු වලට අහුවෙලා ගොඩාක් නැව විනාශ වුණා. අන්තිමට 1903 රෝඩ් ඇමුන්සන් කියන ගවේෂකයා නෝර්ත් වෙස්ට් පැසේජ් එක සාර්ථකව තරණය කළා. හැබැයි ඒකටත් එයාට අවුරුදු 3ක් ගියා. ලේසි වුණේ නැහැ මේ ගමන. හරිද? ඇයි මේ රුසියාවට ඉහළින් තියෙන පාර විශේෂ? එතකොට රුසියාවට ඉහළින් පාරක් තියෙනවා. හරිද? රුසියාවට ඉහළින් තියෙන පාර මොකද්ද? හොරණකොළෙන් පාරද? නෑ, තව තියෙනවා පාරක්. හරිද? ඒක සුවසැලහරා ඔය පැනමාල පැත්තට ඔහොම යන පාර. හරිද? එතකොට ඒ පාර තමයි විශේෂ උනේ. මොකද මේ පාර තියෙන විශේෂත්වය කියලා මම ඔයාලට කියන්නම්. අද මම ඔයාලට කියාගෙන යන්නේ එංගලන්තේ ඉඳන් චීනට යන නැවෝ. ඇයි මේ ළඟ පාරක් තියාගෙන වටේ පාරකින් යන්නේ කියන එක. හරිද? ඒකට ඉතින් අහගෙන ඉන්නවා තව ටිකක් වෙලා. ඉතින් හඩ බලන් 0810893893 WhatsApp කරන්න, message දාන්න, call කරන්න, මේ mic off කරාම call කරන්න. මහා සෙනෙහස පහලා කවුද? මල්දන් මල්ලවාච්චි.

0: ලබලා බහව සහතරයි විනාඩි 29යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ලොව සුන්දරතම පාරාදීසේ
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම්ම යම් සත්‍චාරයක්
4: Travel with Supreme
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න
7: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වළකාලමු
8: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
9: ලස්සන රෝස මලක් මට ලස්සන නෑ

වගෙන කාලින තොරතුරු වාර්තා කරණය කරන්නයි ලැස් වෙන්නේ හගෙන ඉන්න. වැදගත් කතාවක් මේක. මම මේක කියන්න හිතාගෙන ආපු කතාවක් නේ. මම මේ දැන් දැනගත්ත කතාවක්. ඒ නිසා මම හිතනවා මේක අහගෙන ඉන්න ඔයාට සහ අපේ රටේ මේ ගුවන් යාන සම්බන්ධයෙන් වැඩිපුරම වගකීම තියෙන ගුවන් හමුදාවටනේ. ඉතින් ඒගොල්ලන්ටත් කරදරයක් නොවන විදිහට මේ දවස්වල අර හුලඟත් එක්ක අපි පටන් අරන් තිනවනේ මේ සරුංගල් යවන්න. ඉතින් මේක කරොත් හොඳයි කියලායි මට හිතෙන්නේ. මොකද මේ රත්මලානෙන් ගිය ගුවන් යානයක් 99 බේර ගන්නවා කියලා බේර ගනී කියලා තමයි මේක මේ වාර්තා කරලා තියෙන්නේ. කාර්මික පරීක්ෂාවකදී හෙළිවලා තියෙන්නේ සරුංගල් නිසා සිදුවීමට ගිය විනාශයක් ගැන. රයිට්. රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු වීම කටයුත්තක් සඳහා, ඒ කියන්නේ අද දවසේ ගුවන්ගත වෙච්ච Y12 වර්ගයේ ගුවන් යානයක සරුංගලයක් පැටලිලා, සරුංගරයක නූල් පැටලිලා මේ යානය හදිස්සිය ගොඩ බාන්න සිද්ධ වෙලා තියෙනවා. යානය ගොඩ බැස්වීමෙන් පස්සේ සිදු කළ කාර්මික පරීක්ෂාවදී තමයි අනාවරණය වෙලා තියෙන්නේ. ගුවන් යානයේ වම්පස රෝදයේ වම්පස එන්ජින් ප්‍රදේශයේ සහ තවත් කොටස් කීපයක සරුංගල් නූල් විශාල වශයෙන් පැටලිලා තියෙනවා කියලා. මේක ඕනම මොහොතක දරුණු ගුවන් අනතුරක් සිද්ධ වෙන්න තිබුණු දැඩි අවධානමක් තියෙන කාර්යයක්. ඒ නිසා මේ ගුවන් හමුදාව පෙන්වා දෙන අනතුරේ බරපතලකම කිව්වොත් මෙන්න මේ විදිහට තමයි මේක ඒගොල්ලෝ විස්තර කරලා තියෙන්නේ. ගුවන් යානයක එන්ජිම ට හරි ඒ ක්‍රියාකාරී පද්ධතියට සරුංගල් නූල් හරි සරුංගල් කොටස් ඇතුල්වීමෙන් සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක් වෙන්න පුළුවන්ලු. එතකොට ලෝකෙ පුරාම ගත්තාම සිදුවන ගුවන් අනතුරු වලට ප්‍රධානම හේතුවක් විදිහට ධාවනපත ආසන්නයේ සරුංගල් යැවීම හඳුනගෙන තියෙනවලු. ඉතින් මේ අධිආවාද අවදානම් කලාප විදිහට ලංකාවේ මං හිතන්නේ ඩික්ලෙයාර් කරලා තියෙනවා. විශේෂයෙන්ම සරුංගල්ත් එක්ක කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වවුනියාව, වීරවිල සහ මත්තල යන ගුවන් ධාවන පතවල් අවට සරුංගල් යවන වනං මේක හරීම අවදානමක්, දැඩි අවදානමක් තියෙනවා. මේවා කරන්න හොඳ නෑ, එපා කියලා කියන්නේ. ඉතින් අපිට අයි තියන්නේ ඕගොල්ලෝ කරනවනේ. හැබැයි මේව කරන්න හොඳ නෑ නේද? මහ ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරලා තියෙනවා ගුවන් හමුදාව. විශේෂයෙන්ම මේ අර මේකෙන් අර විශාල ජීවිත අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් විතරක් නෙමෙයි, විශාල ඒ කියන්නේ ගුවන් යානාවලට හානියක් වෙනවා කියලා කියන්නේ. ඉතින් නේද, ගුවන් හමුදාව සතු ගුවන් යානාවලට හානියක් වෙනවා කියලා කියන්නේ කාටද ඔය ගෙවල් නෙවෙන්නේ, අපිට ගුවන් හමුදාව ගෙවන්නේ නෑ ඒවා. ඉතින් මේ විතරක් නෙමෙයි, විශාල මේ ජීවිත අනතුරු වගේම දේපළ හානි සිද්ධ වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ගුවන් ගමන් ආරක්ෂාව සහ මගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගුවන් ධාවන පත සහ ගුවන් තොටුපළ අවට පදිංචි මහ ජනතාවගෙන් ඉල්ලලා ඉන්නේ එවැනි කලාපවල සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම බැලකී සිටින්න කියලා. පුළුවන් නම් කරන්න, හොඳ, ඒක හොඳ වැඩක්නේ. ඔයාගේ විනෝදාංශය තවත් කෙනෙකුගේ ජීවිතයට තර්ජනයක් කරගන්න ඉඩ තියන්න එපා. ඒකද විශේෂයෙන්ම පොඩි දරුවෝ විතරක් නේ මේ සරුංගල් යවන කටයුතු. දැන් නාකි බබාලත් කරනානේ, නාකි බබාලා පරිස්සමෙන්. මොකද මේ තව කෙනෙක් අපේ විනෝදාංශය, අපේ සතුට තව කෙනෙක්ගේ ජීවිතයට තර්ජනයක් කරගන්න කවදාවත් හොඳ නෑ කියලායි මගේ අදහස. මං හිතන ඕගොල්ලෝ මාත් එක්ක වෙයි කියලා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයර මං කියපු ප්‍රදේශවල ඉන්න කෙනෙක් නම් ඔයාම වහගෙන ඉන්නේ. විශේෂයෙන්ම කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, අනුරාධපුර, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වවුනියාව, වීරවිල සහ මත්තල කියන මේ ගුවන් ධාවන පත අවට නම් ඕගොල්ලන් ජීවත් වෙන සහ ඕගොල්ලෝ සරුංගල් යවන්නේ මේ අවට නම් ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියලායි මතක් කරේ. රයිට්. කැපිටම් සරුංගලයක් යවන්න ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ ගුවන් ධාවන පත වලින් ඈතට ගිහින් මීටර 100ක් ඔන්න කිව්වා මුං කතාවක්. එපා ඒ වගේ වැඩ කරන්න නෝටි ළමයි වෙන්නපා. හවස 4:00 විනාඩි 37යි.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි වෝණංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුට.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතිය දවස් 5ම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.

91.3 සුප්‍රීම් රේඩියෝ.

හවස පහය විනාඩි දෙකයි දැම් වෙලාව අපි දෙවැනි පැයට ඇවිල්ලා දෙන්නේ. මේ අහන්නකෝ, අද මං ඔයාලට කීකේ හිටිය එංගලන්තේ ඉඳන් චීනට යන්න, චීනට යන නැවකට දුර පාරකින් යනවා මේ ළඟ පාරක් තියාගෙන. ඇයි මේ කියලා අපි ඒ කතාව කියාගෙන යනකොට දැන් රුසියාවට ඉහලින් තියෙනවා විශේෂ පාරක්. ඇයි මේ පාර විශේෂ වෙන්නේ? කියන්නේ එංගලන්තේ ඉඳලා චීනයට යන්න රුසියාවට ඉහලින් පාරක් තියෙනවා. ඇයි මේ පාර විශේෂ වෙන්නේ කියන එක තමයි දැන් කියන්න හදන්නේ. හරිද? දැන් සුවසැල සහ පැනමායාල හැදුනට පස්සේ නැවගමනාගමනය ගොඩාක් ලේසි වුණා. හරිද? උදාහරණයක් විදිහට සුවසැල හරහා යද්දි සැතපුම් 5500ක් විතර දුර අඩු වෙනවා. ලොකු සහනයක් නේ. හැබැයි රුසියාවට ඉහලින් තියෙන නදන් සී රූට් එක ඊට වඩා කෙටි. හිතන්න රුසියාවේ ඉඳලා ජපානයට සුවසැල හරහා ගියොත් සැතපුම් 14800ක් විතර යනවා. ඒත් මේ ආක්ටික් පාරෙන් ගියොත් ඒක සැතපුම් 6600කට අඩු වෙනවා. දවස ගාන බැලුවොත්, ඒ කියන්නේ දවස් ගාන බැලුවොත් එහෙම සුවසැලෙන් යන දවස් 22ක් ඇද්දි මේ පාරෙන් ඇද්ද යන දවස් 10ක් වගේ යන. තෙල් වියදම අඩුයි, පරිසර දූෂණය අඩුයි. ඉතින් ඇයි මේ පාර පාවිච්චි කරන්නේ නැත්තේ? අන්න ඒක තමයි විශේෂත්වය. කෙටි පාරක් වුණත් මේ පාර පාවිච්චි කරන්න තියෙන ලොකුම බාධාව තමයි හිම. රයිට්? හිම කියපු ගමන් අපිට මතක් වෙන්නේ ඇට්ලාන්ටික් කියපු ගමන් මතක් වෙන්නේ ටයිටැනික් නැව. රයිට්? හැබැයි මම කියන්න හදන්නේ ආක්ටික් සාගරය ගැන. හරිද? ආක්ටික් සාගරය අවුරුදු වැඩි කාලයක්ම ඝන අයිස් වලින් වැහිලා තියෙනවා. ඉතින් ගෝලීය උණුසුම නිසා අයිස් දිය වෙලා පාරවල් ටිකක් හැදුනත් ඒකෙන් කියවෙන්නේ නෑ මුහුද සම්පූර්ණයෙන්ම පැහැදිලි කියලා. ගිම්හාන කාලෙදී පවා මේ මුහුදේ ලොකු අයිස් කඳු පාවෙනවා ආක්ටික් සාගරය. හරිද? ඉතින් සාමාන්‍ය නැමකට මේ අයිස් කඩාගෙන යන්න බෑ. ඒකට විශේෂයෙන්ම හදපර අයිස් බ්‍රේකර්ස් කියන නැව් වර්ගය ඕන වෙනවා. රුසියාව ගාව මේ වගේ නැව් 57ක් තියෙනවා. එකෙන් 8ක්ම න්‍යෂ්ටික බලයෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ නැව් වලින් පාර හදාගෙන යන්න වෙනම ගාස්තුවක් රුසියාවට ගෙවන්න වෙනවා. මේ අයිස් බ්‍රේකර්ස් හදන්න නඩත්තු කරන්නත් යන වියදම ඉතාම විශාලයි. ඒ නිසා තෙල් උතුරු වුණත් අයිස් කඩන නැව් වලට ගෙවන්න වෙන ගාස්තුව එක්ක බැලුවහම මේ පාර ලාභදායක නැහැ. ඔන්න ඕක නිසා තමයි රුසියාවට ඉහළින් තියෙන මේ පාර විශේෂත්වය වෙන්නේ. ඉතින් මේ ඒ වියදම දරා ගන්න බැරි නිසා ගොඩාක් නැව් සමාගම් සහ රටවල් මේ හරහා යන්නේ නැත. හැබැයි සුවසැල පාර යද්දි මොකක් හරි කරදරයක් වුණොත් ළඟම තියෙන වරායකින් හරි එහෙම නැත්නම් වෙනත් නැවකින් හරි උදව් ගන්න පුළුවන්. හරි? හැබැයි ඉතින් නදන් සී රූට් එකේ යද්දි කිසිම උදව්වක් බලාපොරොත්තු වෙන්න බෑ. රුසියාවේ උතුරු වෙරළ තීරයේ ලොකු වරායවල් ඉඳන් පිරවුම් හලරි හදිසි මුදාගැනීම් කඳවුරු හරියට නැහැ. අයිස් නැව කියන්නේ නැවක් අයිස් වල හිර වුණොත් හරි අනතුරක් වුණොත් හරි ඒක බේරගන්න ලොකු අභියෝගයක්. ඒ වගේම මේ මුහුදේ ගැඹුර ගැන තියෙන සිතියම වුණත් 100%ක් නිවැරදි නැහැ. සමහර තැන්වල මුහුද ගොඩාක් නොගැඹුරුයි. මේ අවධානම නිසා රක්ෂණ සමාගම් මේ පාර යන නැව් වලට අය කරන රක්ෂණ වාරික අතිශයින්ම වැඩි. මේක නැව් සමාගම් වල ලොකු පාඩුවක්. නෝ ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේ පාරෙන් යන එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. බලමු තව කතා ගොඩක් තියෙනවා. 0718893893 WhatsApp නම්බර් එක තියෙනවා. මොකද්ද සබ්ජෙක්ට් දෙන්නේ? ෆෝන් එක ගන්න කියලා පොඩ්ඩක් කෙල්ලුනා ඉන්න පොඩ්ඩක්. හරිද? ඒකටත් මැසේජ් කරන්න පුළුවන්කම තියෙනවා යාට. කවියක් ඇවිල්ලා තියෙනවා. ඒකත් කියන්නද මේ වෙලාවේ? රයිට්. අපි කියමු. කටකාරයි හැඩකාරයි සුපිරි කෙල්ල කියනවා. TikTok එක දිහා බලන් කියනවා. මට ඇහෙනවා. ආසි වගේ හිනා වෙන්න මෙතන කෙල්ලෝ හදනවා, හිනා වෙන්න බෑලු එහෙම කියලා කෙල්ලෝ අඬනවා. පානතුරේ ජගත් තමයි එහෙම කියන්නේ. මං කියපු තාලේ නම් හරියද නැහැ. මං කොහොම හරි තාලේ කෙසේ වෙතත් වචන ටික නම් කියාගෙන කියාගෙන ගියා. හරිද? මේ සින්දුව කියලා කියන මොකද්ද? මොන සින්දුවද? සාෂ් ඉන්න මෙන්න මේ සින්දුව අහන්න ඔයා. රයිට්. ඔයා දන්නවා මම මේක කොහොමද තාලෙට ගායනා කරන්නේ කියලා. හවස 5 වෙනාඩි 6 වෙනකම්.

හැමදාම ඉන්න පුළුවන් ඉතින් හොඳට ඉගෙන ගත්තොත් එහෙම. නැත්තම් ඉතින් බෑ, හැමදාම හොඳට ඉන්න හොඳට ඉගෙන ගන්න ඕනේ නේද? දැන් මේ චීනට ගිහිල්ලා හයර් ස්ටඩිස් කරන්න චීන ගිහිල්ලා කැම්පස් එකක චීන රජයේ කැම්පස් එකකට ගිහිල්ලා ඉගෙන ගන්න හිණයක් වාට තියෙනවා නම් ඒකට යන්න ඕන හොඳම තැනක් තියෙනවා. හරිද? ඒ තමයි චයිනා ලංකා එඩියුකේෂන් සමාගම කියලා කියන්නේ. හරිද? චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහල ගාව, B8 එක ගාව තියෙන්නේ. ඔයා දන්නවද ජූලි මාසේ 28 සහ 29 කියන මේ දවස් දෙකේ ඔන්න ඉන්ටර්විව්ස් තියෙනවා. මොකද ඔයාට ඔයා A level pass නම් ඔයාට දැම්ම පුළුවන් චයිනා ලංකා එඩියුකේෂන් එක ගිහිල්ලා ඔයා කැමති ඩිග්‍රී එකක්, උදාහරණයක් විදිහට අපි මෙහෙම කියමුකෝ, බයොලොජිකල් ඉංජිනියරින් වෙන්න පුළුවන්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වෙන්න පුළුවන්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් දිනාගන්න. මේ ශිෂ්‍යත්ව සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා ජූලි මාසේ 28 සහ 29 කියන දවස් දෙකේ. 2027 වසරට චීනයට නැවතත් ඔන්න යවන්න තමයි හදන්නේ චයිනා ලංකා එඩියුකේෂන් එකෙන්. ඉතින් අවුරුදු 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ චයිනා ලංකා එඩියුකේෂන් එකත් එක්ක වැඩ කරන්න. ඉතින් ඔයාට ඒ ලෙවල් සමත් ඔයාට තවත් බොහෝ උපාධි තියෙනවා. එතකොට අර්ධ ශිෂ්‍යත්ව, එතකොට පූර්ණ ශිෂ්‍යත්ව සමගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. මතක ඇතුව චයිනා ලංකා එඩියුකේෂන් එකේ ඩොක්ටර් භාග්‍යට කතා කරන්න 0777-290290ට. අන්න එතකොට ඔයාට අර ශිෂ්‍යත්ව 100 ශිෂ්‍යත්ව ලාභයක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. කවද්ද දවස? ජූලි මාසේ 28 සහ 29 කියන දවස් දෙක. මොකද චීන කියලා කියන්නේ, චීන අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ගත ක්‍රීම් වල පවතින ඉතාම තරඟකාරී සහ විධිමත් සිස්ටම් එකක් තියෙන රටක්. ඒ නිසා චීනයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න, චීනයට ගිහිල්ලා උපාධියක් කරගන්න වගේ සේනයක් තියෙනවා නම් එතනට නම් ඔයාගේ පාර කපා ගන්න අවශ්‍ය වෙන්නේ යන්න ඕන හොඳම තැන තමයි චයිනා ලංකා එඩියුකේෂන් ආයතනය කියලා කියන්නේ. ලබලාව හවස 5:00 වෙනකොට 13

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர்தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சலசல ஓப்னிங் ப்ரொடக்ஷன் வெதின் அமுதன்ன பிந்து ஐகை கைதிகை ஹத்சிய திஸ்னவியை ஏகசிய சுவட
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
0: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා. උතුම් යම සත්‍යයක්.
0: Travel with Supreme.
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
0: The Welcome Show.
1: අයිබෝන් සුබදාසනක වල උදෑසන හතයි.
0: Supreme Radio The Welcome Show. සතිය දවස් පහේම උදේ හතට. The Welcome Show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: Tempo Town with

පහයි විසි හතරයි හම්මෝ වෙලා යන වේගි හොඳයි ඉතින් ගෙදර ඇත හැකිනික්මට අන්නක මේ රුසියාවට ඉහලින් තියෙන පාර විශේෂ මොකද? අපිට මොකටද රුසියාවට ඉහලින් තියෙන පාර? රුසියාවනේ අපිට පොනව උනත් අපිට වැඩක් නැහැ නේද? නැහැ අපිට වැඩක් තියෙනවා. ලෝකේ නැව් ගමන ආගමනය ගැන. එහෙම නැත්නම් එංගලන්තේ ඉඳන් චීනයට යන නැව් ලොකු දුර ප්‍රමාණයක් තියා يعني යන්නේ ඇයි අඩු පාරක් තියාගෙන? يعني කොට පාරක් තියාගෙන ඇයි මේ වටේන් යන්නේ කියන එකයි අපි මේ අද කතා කරගෙන ඉන්නේ. මම වාඩි කීකියා ඉන්නේ විශේෂයෙන් මේ රුසියාවට ඉහලින් තියෙන පාර ගැන තමයි අපි මේ කතා කරන්නේ. හරිද? අර කියාගෙන කියාගෙන යනකොට ලොකුම ප්‍රශ්න තියෙන අර ice break කරන්න නැව් ice breakers කියන නැව් ඕ සිස්ටම් එක හැම රටේම නැහැ නේ. ඒක තියෙන රුසියාව ගාව විතරයි. ඒකට ඒගොල්ලන්ට ගෙවන්න වෙනවා. ඒ වගේ ප්‍රශ්නෙත් එක්ක ඊට අමතරව මේ පාර පාවිච්චි නොකරන තවත් ලොකුම හේතුවක් තමයි දේශපාලනය. ආන්න කතාව. දේශපාලනය. දේශපාලනය. රයිට්. මේ මුළු රටම වගේ යන්නේ රුසියාවේ මුහුදු සීමාව ඇතුලේ. හරිද? මුළු රටම නෙමෙයිද කියන්නේ මේ මුළු පාරම වගේ යන්නේ රුසියාවේ මුහුදු සීමාවට ඇතුලේ. හරිද? ඒ කියන්නේ මේ පාර පාලනය කරන්නේ රුසියාව. රුසියාවේ පුටින් මහත්තයා චීන වගේ රටවල් තමන්ගේ බඩු යවන්න මේක පාවිච්චි කරන්න කැමැත්තෙන් හිටියත් විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධයෙන් පස්සේ රුසියාවට පනවපු සම්බාධක නිසා ගොඩක් බටහිර රටවල් මේ පාර පාවිච්චි කරන එක සම්පූර්ණයෙන්ම නතර කළා. දැන් මේකළු වාරණය කළා. හරිද? රුසියාවේ රටවල් රුසියාවේ වරායවල් පාවිච්චි කරන්න රුසියානු අයිස් බ්‍රේකර්ස් වලට ගෙවන්න වෙන එක බටහිර සමාගම් වලට නීතිමය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේ ආර්ථික කලාපයේ තියෙන ස්වාභාවික සම්පත් නිසා රුසියාව සහ චීනය මේ කලාපයේ යුද්ධාභ්‍යාස බව කරලා තිනවා. මේ නිසා මේ පාර යුද්ධමය වශයෙන් අවදානම් කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඔන්න ඔය නිසා තමයි ගොඩක් කලාවට රුසියාවට ඉහළින් තියෙන මේ මුහුදු මාර්ගය විශේෂ වෙන්නේ. අපි දන්නවා සුවසැලත් ප්‍රශ්න තියෙනවා. අපි දන්නවද? නෑ අපි දන්නේ අපි දන්නේ සුවසැලේ තියෙන ප්‍රශ්න නේද? හැබැයි එහෙම ප්‍රශ්න තියෙනවලු හරියට. 2021 අර ever given never hira vela mulu lokema velandama davas 6 kata nathara una matakada matak na mata matakath na enan oyala balanna ehema deyak kala thiyena 2021 edi ever given kiyana never hira vela mulu lokema velandama davas 6 kata nathara vela thiyena හරි සුවසැලේ තමයි හිර වෙලා තියෙන්නේ. ඒ වගේම යෙමනේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර නිසා රතු මුහුද යන එක දැන් අවදානම් වෙලා. හැබැයි එහෙම වුණත් ඇමරිකාව වගේ බලවත් රටවල නාවික හමුදාවෙන් මේ පාරවල් වල ආරක්ෂාවට ඉන්න ඇමරිකාවට. හරි. හැබැයි ආක්ටික් පාරේ කිසිම නාවික හමුදාවක ආරක්ෂාවක් නැහැ. තියෙන්නේ අයිස් සහ සීතල විතරමයි. මේ නිසා කොච්චර කැටි වුණත් සුවසැල පාර පාවිච්චි කරන එක අදටත් ලාභදායක වගේම ආරක්ෂිතයි. අන්නේ නිසා තමයි සුවසැල හරහා මේ එංගලන්තයේ සිට චීනය දක්වා යන නැව් සුවසැල හරහාම යන්නේ කොච්චර කෙටි පාරවල් තිබ්බත්. අවසාන වශයෙන් කිව්වොත් ආක්ටික් සාගරයේ දිය වෙලා පාරවල් හැදුනත් ඒකෙන් කියවෙන්නේ නෑ ඒක ලේසි පාරක් කියලා. අධික වියදම යටිතල පහසුකම් නැතිකම දේශපාලන ප්‍රශ්න සහ අයිස් වල තියෙන අවදානම නිසා අදටත් ලෝක යන නැව් වලින් 99%ක්ම මේ පාර මග හැරලා තමයි යන්නේ. ඔන්න ඕක තමයි හේතුව. තේලුනාද? රයිට්. අපි යන්න හදන්නේ භාරත දේශයේ ගීතයක් අසන්නට. අසන්නන්ගේ එල්ලීම් මිෂ්ට කරන්න මේක අවස්ථාවක් කරගන්න එපා කියලා නිෂ්පාදකතුමා කියනවා. රයිට්. එහෙමනම් අපි යනවා සින්දුව අහන්න. මෙන්න සින්දුව. ඕ අනුරාධා ශ්‍රීරාම් සමගින් අභිජීත් තමයි මේ ගීතය ගායනා කරන්නේ. සුෂ්මිතා සෙන් සමගින් සලමන් ඛාන් මේ ගීතය සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. මේක රීමේක් එකක් ගිය මාසේ හැදුනා අලුත් ෆිල්ම් එකකට. ෆිල්ම් එකේ නම් මතක නැහැ. හවස 5 වෙනිදා 28යි. ආහා

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක The Welcome Show
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
4: චීනය හැදුවා නිපුූ මහ පුදුමාකාර විදිහේ කන්සෙප් එක. ඒ කන්සෙප් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුළ හදනු.
5: වසරකට මිලියනයක්.
4: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම්ති. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකින් චීනය. අද වෙනකොට නිපුූ ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
5: මොකදේක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
4: අනිවාර්යෙන්.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
2: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
7: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණුපත්ති තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: දැන් වෙලාව හවස 5 විනාඩි 46යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉංජිනේරු ක්‍රීඩියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා ආර්.වී. 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
6: හිතට ශක්තිය
7: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
9: ලස්සනට ඉන්න අලුත් රහස්
10: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
11: කලර්ස් ගුණ පිළිකෑම
12: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
13: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
14: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
15: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් 5ම උදේ
16: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
17: එතකොට දැන් ආදරේ දැනෙනවද?
16: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
17: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
16: සතියේ දිනවල රාත්‍රී 7ට.
18: අනුග්‍රහය. වාර්තා පිට වාර්තා තඹනේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ සඳෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ.

චීනය කියලා කියන්නේ ලංකාව අපිට පුරුදු නැති පහල නැති කෙනෙක් නෙමෙයිනේ. චීනය කියලා කියන්නේ ලංකාවත් එක්ක තියෙන පුදුම බැඳීමක් තියෙන රටක්. ඉතින් චීනයේ අධ්‍යාපනය ගැන කතා කරනකොටත් ඒ වගේම තමයි. චීනයේ විශ්වවිද්‍යාලය අතින් අතිවිශිෂ්ටයි. මොකද චීනයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ලෝකේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පවතින එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම රටකට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න තියෙනවා නම් කොච්චර වටිනවද නේද? ඒකට හොඳම තැනක් හොඳම ක්‍රමයක් ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවෙන් චීනයට ගිහිල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හොඳම උපාධියක් අරගෙන ලෝකේ හොඳම තැන්වලට ගිහින් රැකියා කරන්න පුළුවන් මට්ටමේ ඔයාගේ වටපිටාව ගොඩනගා ගන්න ඔන්න ලංකාවේ තියෙන එකම සහ විශ්වාසනීයම අධ්‍යාපන ආයතනය තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. මොකද අවුරුදු 25ක විශ්වාසනීය සේවයක් ලබා දීපු ආයතනයක් තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. වසර 4ක උපාධි කාල සීමාවෙන් පස්සේ අවුරුදු 3ක්ම නොමිලේ හදාරන්න ශිෂ්‍යත්වයට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අවසාන වසරට පමණයි ගාස්තු අය කරන්නේ. හරිද? සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සිද්ධ කරන්නේ. ඔයාට කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න අවස්ථාව පුළුවන්කම තියෙනවා. චීනයට යන්න කලින් නොමිලේම පුහුණු පාඨමාලාවත් ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ડોક્ટર භාග්‍යගෙන් හැම විස්තරයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0747290290ට. චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ වැඩි දුරක නෙමෙයි ජයවර්ධනපුර හොරෝහල ගාව තියෙන B gate 2 අසල තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් ඔයාගේ චීනයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න උසස් අධ්‍යාපන සිහිනයේ සැබෑ කරගන්න යන්න තියෙන හොඳම දැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ.

0: සමරුපලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
1: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
5: I work for this and I cover all with us on
4: the Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
5: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: මෙල්ටෝල් හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්
2: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා
3: මගේ නම ප්‍රියරත්න මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා මේ ඇතරම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා දවසට 10ක් 15ක් ගන්නවා ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා බොහොම සන්තෝෂයක් ලැබුණා මං හරි දා නිඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව ඇතරම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාව වෙනුවෙන් විශ්වාසයක් කරනවා මේ මුදලක් ලැබුණාම මේ ජීවිතේ යොදා ගන්න පුළුවන් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීමකින් ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බේවත්ව ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
2: චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29.
3: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑ තුන.
4: චීන හැදුව නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප් එක. ඒ කන්සෙප් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල
5: හදනවා.
4: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙන. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්න චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
5: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
4: අනිවාර්යෙන්.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
3: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුප්‍රීම් රේඩියෝ. Make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112-864-012
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා.
9: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
10: එතකොට දැන් ආදරේ දැනෙනවද?
9: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
10: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night
9: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
11: එන්න.

අදහෙමනං වැඩේවරයි අපි ගිය සුබරාත්‍රයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන්ම හෙට හවස 4ටත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ගුඩ් නයිට් මං ආශි.

සුප්‍රීම් රේඩියෝ අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: විග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.වී. තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මේ ජීවිත කතා ඇතුළේ කොයි තරන්නම් කතා ගොඩක් එකතු වෙලා රැඳිලා තියෙනවද? සමහර වෙලාවල් වලට ඒ කතා දවසින් දවස අපේ ජීවිතයට එකතු වෙනවා. වෙලාවකට අපි ඒ කතා ආයෙ මතක් කර සතුටු වෙනවා. ඒ වගේම සමහර කතා තියෙනවා අපිට දුකක් අරගෙන එන. මේ වගේ නොයෙකුත් කතා අපේ ජීවිතය ඇතුළේ තියෙනවානේ. අපි ලෑස්ති වාට දුක ගේන ඒ කතාවල දුක නැති කරන්නත්, වාගේ සතුට ගේන කතාවල තව තවත් ඒ සතුට වැඩි කරන්නත් මේ ඩ්‍රීම් නයිට් තුලින්. අදත් සුපුරුදු පරිදි මේ ආරම්භ කරන්න ලෑස්ති වෙන්නේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකන් ආදරය ගැන ආදරෙන් කතා කරන්න මේ ඩ්‍රීම් නයිට්.
1: කතා ගැන කතා කරනකොට හසිත ඔයා කියපු විදිහටම එක එක කතා තියෙනවා. ඔය අතරේ තවත් සමහර කතා තියෙනවා අපිට අලුත් බලාපොරොත්තුවක් අපේ ජීවිතයට අරගෙන එන්න පුළුවන් වෙන විදිහ කතා. ඉතින් අපිත් කතා කරමු. සමහර විට මේ කතා බහේ අවසානයේ අපිට අලුත් බලාපොරොත්තුවක් අරගෙන එන්න පුළුවන්. අතරේ ගැන කතා කරමු. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝඩියේ ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ උඹර උකස් තියලා තිබුණා. ඒක උකස් අරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරයි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් තියෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් අකුණ පිළි කැම
9: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දරගන්න
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: චීනය හැදුවා නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
11: වසරකට නවෝත්පාදන මිලියනයක්.
10: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
11: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
10: අනිවාර්යෙන්.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show. 89.1 89.3

0: night. Supreme Radio.
1: හීන හැබෑ කරගන්නවා කියන එක එහෙමත් නැත්නම් සිහින යථාර්ථයක් බවට පත් කරගන්නවා කියන කාරණාව ඇත්තරම මේ අපේ හිතුවට ලේසි කියලා මේක ලේසි වැඩක් නෙවෙයි හසිත.
2: ඇත්තරම සමහර හීන තියෙනවා මේ අපේ උත්සාහය තුළින් ළඟා කරගන්න පුළුවන් දේවල්. උත්සාහය තිබ්බත් මේ මුදල් කියන දේවල් අවශ්‍ය වෙන හීන ගොඩක් තියෙනවා. ඉතින් ඔයාට පුංචි උත්සාහයක් ගන්න වෙනවා ඉතින්
1: හීන
2: හැබෑ කරගන්න.
1: ඔව් දැන් මුදල් ගැන කතා කරනකොට අපි හැමෝටම තියෙන හීනවලට අංක එකටම අත්‍යවශ්‍ය වෙන්නේ මුදල් නිහසිත. ඉතින් ඔන්න නිධානයක් වගේ දෙයක් අපිට ලැබුණොත් අපිට මේ හීන ටික හැබෑ කරගන්න පුළුවන්.
2: අනිවාර්යෙන් නිධානයක් තිබ්බනම් කොයිතරම් දෙයක්ද නේද?
1: අනිවාර්යෙන්. ඉතින් ඔන්න අපිට නීත්‍යානුකූලව ලබා දීලා තියෙන නිධානයක් ගැන මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ මේ ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන දන්න නිධානය ලොතරැයි පත. ඉතින් ජීවිත සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත දන්න නිධානය ඔන්න ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදෙත් මේ වෙනකොටත් ඔබව ජයග්‍රහකෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් ධන නිධාන ලොතරැය ගැන කතා කරනකොට මේ අවුරුද්දේ ප්‍රථම සුපිරිත ආකලාපියා පසුගිය මැයි මාසයේදී කඳ උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරිතයාක මුදලක් කඳ උඩරටට හිමි කර දෙමින්.
2: ඒ විතරක් නෙවෙයි දශක 6කට වැඩි කාලයක් රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතේ දින 7ම දිනුම්ම දින ධන නිධාන ලොතරැයි යාලුවේ තුලින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන ඒ සුවිශේෂී කාරණාව ඔයාලට මතක් කරන්න ඕනේ. ඉතින් තවත් ඔයා බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඔයාලට හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. ඉතින් ජාතික මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. මේ මතක් කිරීම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ නිරන්තරයෙන් ඔයා ළඟට අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය.
1: අතරේ කැනනේ වැඩිපුර ඩ්‍රීම් නයිට් තුලින් අපි කතා කරන්නේ හසිත. ඇත්තටම ආදරය කියන්නේ එහෙමත් නැත්නම් සත්‍ය ප්‍රේමය කියලා කියන්නේ දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව එකිනෙකා වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු කිරීමක් කියලයි මට නම් හිතෙන්නේ. මොකද ආදරයට අර අපි හැමදාම කියනවා වගේ තවම නිර්වචනයක් හොයාගන්න බැරි වෙලා තියෙනවනේ හසිත. හැබැයි එකිනෙකාට ගෞරව කරගෙන එකිනෙකාගේ අදහස් වලට ඒ හැඟීම් වලට ගරු කරගෙන ඉස්සරහට යනකොට අපිට එතන සත්‍ය ආදරයක් එහෙමත් නැත්නම් ඇත්ත ආදරය කියන දේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම ආදරය කියන්නේ ඔය මොන මොන විදිහට එක එක විදිහට අපි කිව්වත් අපි හිතන වටත් වැටිය හරි ගැඹුරු දෙයක් කියලායි මට හිතෙන්නේ.
2: ඒක හිතා ගන්න බැරි තරමට ගැඹුරුයි. සත්‍ය ආදරයක් වෙනුවෙන් මොකද කරන්න ඕනි, කොහොමද ඒ දේවල් කරන්නේ, ඇයි ඒ දේවල් කරන්නේ, මේ වගේ සත්‍ය ආදරය අපි විග්‍රහ කරන්නේ කොහොමද, ඉතාමත් ගැඹුරු මාතෘකාවක්. ඒක පොදු සම්මතයක් හැම දෙයකටම තියෙනවනේ. මේ සම්මතයම අපි පිළිගන්න ඕනි කියලා දෙයක් නැහැ. මේ සම්මතයත් ඔළුවේ තියාගෙනම තමන්ට ආවේනික විදිහට සත්‍ය ප්‍රේමය අර්ථකථනය හදාගන්න, ලස්සන කතාවකට හිමිකාරයෙක් වෙන්න, ඕනෑමට වඩා ඕනෑම දෙයක් විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. පහසු විදිහට හිතන්න, ගැඹුරින් තේරුම් ගන්න.

0: ஃபைபர் லேசர், சிஎன்சி லேசர், பிளாஸ்டிக் லேசர் சமக நவீன லேசர் தாட்சணின் சமருபலக பதக்கம் பாசல் நில லாஞ்சன நாம போர்தன் அனர்கனிமாவுக்கின் வெள்ளங்கில பன்சலசல ஓப்பனிங் ப்ரொடக்ஷன் வெதின் அமதன்ன பிந்து ஐகை கைதிகாய் ஹத்சிய திஸ்னவியாய் எகசியா சுவட
1: லோக்கிய தவத்தவசகட அவதியுனா லக்ஷ கானக வதுர கேதல் ரத்துவென்ன படங்கத்தா உதேட் ஆதப்பு தேகோப்ப எக்க உகுரட ஹிஸ்ஸுனா කලබලෙන් හැමදේම පටන්ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
3: අයිබර්න් සුබෝදස්සනාක වෙලා උදෑසන හතට.
2: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
2: The Welcome Show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
3: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
10: FIFA World Cup 2026 තරඟ විස්තර.
11: 2026 ලෝක ගුසාන පිටිය උණුසුම් කරමින් ප්‍රංශ ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සුණු විසුණු කළ අතිශය තීරණාත්මක පළමු අවසාන පූර්ව මහා සටන අද අලුයම ඩලස් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් වුණා. කිලියන් එම්බාප්පේ ප්‍රමුඛ ප්‍රබල ප්‍රංශ සටන්කාමීන්ගේ සියලුම උපක්‍රම අඩපණ කළ ස්පාඤ්ඤයේ තරුණ බලයනිය මෙම තරගයේ ජයගත්තේ ගෝල 2-0 ලෙසින්. ඒ අනුව ස්පාඤ්ඤ කණ්ඩායම නිව් ජර්සීහි පැවැත්වෙන අවසාන මහා තරගයේ ප්‍රථම අසුන නිල වශයෙන් වෙන් කරවා ගත්තා. මෙම දැවැන්ත පරාජයත් සමගින් මෙවර ලෝක කිරුළ දිනා ගැනීමේ ප්‍රංශ සිහිනය මුළුමනින්ම බොඳ වී ගියත් ඔවුන්ගේ ලෝක කුසලාන ගමන තවමත් අවසන් නැහැ. ලබන ඉරිදා මියාමි පිටියේදී පැවැත්වෙන තෙවැනි ස්ථානීය සඳහා වන තරගය වෙනුවෙන් අවස්ථාව ප්‍රංශයට තවදුරටත් ඉතිරිව තිබෙනවා. ස්පාඤ්ඤ සමග රන් කුසලානය වෙනුවෙන් ගැටෙන අනෙක් බලවතා කවුරුන්ද යන්න තීරණය කරන දෙවැනි අවසාන පූර්ව මහා තරගය හෙටත් එනම් ජූලි මස 16 බ්‍රහස්පතින්දා අලුයම 12:30 ඇට්ලන්ටාහිදී පැවැත්වීමට නියමිතයි. ලෝක පාපන්දු පිටියේ පස්ස මිතුරන් දෙදෙනෙකුගේ මහා ගැටුම සනිටුහන් කරමින් ප්‍රබල එංගලන්තය සහ ලියොනල් මෙසීගේ ආර්ජෙන්ටිනාව හෙට මුහුණට මුහුණලා ගැටෙන්නේ මුළු මහත් ඇට්ලන්ටා පිටියම ලේසියෙන් අමතක නොවන පාපන්දු සැණකෙළියක් බවට පත් කරමින් නිව්ජර්සීහි පැවැත්වෙන අවසාන මහා තරගයේදී ස්පාඤ්ඤ සමගින් රන් කුසලානේ අභියස ගැටෙන ඒ අසම සම බලවතා කවුරුන්ද 2026 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට අප නිරන්තරයෙන්ම සූදානම්.
3: පාපන්දු ලෝක කුසලානේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග
12: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio.
3: සල්ලි කියන දේට කොයිතරම්නම් දේවල් කරන්න පුළුවන්ද නේද? දැන් ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් සල්ලි නැත්තම් ඒ දේවල් කරන්න බෑ.
4: අනිවාර්යයෙන්ම.
3: ඉතින් නීත්‍යානුකූලව අපිට සල්ලි හම්බෙන ක්‍රම අපි හදාගන්න ඕනේ. අපි වෙහෙසෙන්න ඕනේ ඒ වෙනුවෙන්. නීති විරෝධී වැඩ කරන්න එහෙමනම් එපා. හරි.
4: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
3: අනිවාර්යෙන්. ඉතින් අද වියදමට ගැළපෙනම කෙනෙක් ඉන්න ඔයාලගේ තියාගන්න. ඒ තමයි අද සම්පත කියලා කියන්නේ. මහජන සම්පත දිනෝමාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රාහකයන් තෝරා ගන්න ලබන්නේ. මේ කියන ලෑස්ති වෙන්නේ මේ ත්‍යාග රටාව ගැන. ඉතින් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 2,50,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
4: ඔව් ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමෙන් ඔන්න රුපියල් 4,000ක මුදල් තෑගි දිනා ගන්නකොට අනිකුත් සෙසු තෑගත් එක්ක අද සම්පත ලොතරැයි හරහා ඔයාට වැඩි වැඩියෙන් තෑගි දිනා ගන්න පුළුවන්කම දැන් ඔන්න තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයි ගැන ඔයත් වැඩි වැඩියෙන් මිලදී අරගන්න කියන දේ මතක් කරනවා. එහෙම අරගත්තොත් ඔයාටත් ඉතින් වාසි පිට වාසි ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මතක තියාගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමතාමත් වෙනද විදිහට මාර්ගගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
3: සුන්දර රාත්‍රියක්, ආදරණීය රාත්‍රියක්. රාත්‍රී 10 වෙනකන් අපිට හොර 3ක්ම වෙන් වෙලා තියෙනවා. එක හොරාවක් අවසන් වෙන්නත් ඔන්න මෙන්න තියෙන්නේ. අලුත් හොරාවකට යන්න ලෑස්ති වෙන්නේ. ආට පුළුවන් ඔයාගේ හදවතේ තියෙන කතාව අපිට කියන්න. 0112-510-510 අපේ හොට්ලයින් නම්බර් එක. ආට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 0718-893-893 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට ඔයාට හැකියාවක් තියෙන වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න. කතා කරනවට වඩා ගොඩක් අය ලියන්න කියන්න කැමතිනේ. ඒ හින්දා වට්ස්ඇප් එක පැත්තට ඔයාගේ කතාව අකුරු කරලා එවන්න. අපි ලෑස්ති මුළු ලෝකෙටම ඇහෙන්න ඔයාගේ කතාව තුළින්. ඒ ලස්සන කතාව මුළු ලෝකෙටම දිගහරින්න. අපේ ජීවිතවල තියෙන ලස්සන කතා ඇත්තටම මේ ලෝකෙට පෙන්වන්න ඕනේ. මොකද කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් තර මේ කතා ගොඩක් අපේ ජීවිත කතා ඇතුලේ තියෙනවා. දුක්බර වුණත් සුන්දර වුණත් මේ හැම දෙයකින්ම අපිට පුළුවන් කෙනෙක්ගේ ජීවිතයක් සුවපත් කරන්න වගේම කෙනෙක්ට ආදරය තියෙන වටිනාකම තේරුම් කරලා දෙන්න පුළුවන් තරමේ ලස්සන කතාවක් ගොඩනගන්න. ඉතින් ඔයාගේ ජීවිතයේ තියෙන මේ ලස්සන කතාව ඇත්තටම හරිම වටිනාකමක් තියෙන කතාවක්. අපිට කියන්න දෙකම එකතු වෙලා ඉන්න 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාෝචී ගන්න.
2: අපි දැන් ඇවිල්ලින්න කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමයි අපට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උතුම් යම සත්‍යයක්.
7: Travel with Supreme.
1: සතියේ දවස් 5ම
8: The Welcome Show අහන්න.
9: 89.1 89.3 Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සමහර වෙලාවල් වලට අපේ ජීවිතය ගැන හැරිලා බලනකොට මට හිතෙනවා අපේ ජීවිතෙත් හරියට දුම්රියක් වගේ කියලා. නිකන් හිතන්නකෝ, දුම්රියෙත් එක එක මට්ටමේ දුම්රිය කුටි තියෙනවනේ හසිතා. අපේ ජීවිතෙත් අන්න ඒ වගේ. සමහර දුම්රිය කුටි අපේ ජීවිතය ඇතුළේ තියෙන ඒ කුටි හරිම සැප පහසුයි. ඒ වගේම තමයි සමහර දුම්රිය කුටි තියෙනවා අපේ ජීවිතය ඇතුළේ. ඒ කුටි හරිම සාමාන්‍යයි. අපිට කොච්චර අපහසු වුණත් අපිට යන්න සිද්ධ වෙන්නේ ඒ දුම්රිය කුටි ඇතුළේ විතරයි. ඉතින් ඇත්තටම ජීවිතය කියන්නේ අපිට එක එක විදිහට විග්‍රහ කරන්න පුළුවන් හරි අපූරු දෙයකට. ජීවිතය ගැන කතා කරනකොට, මේ දුම්රියවල් ගැන කතා කරනකොට මට හරි අපූරු කවියක් ලැබුණා. මේක ටිකට් කවියක් හසිත. දුම්රිය ටිකට් පතක ලියලා තිබ්බ ටිකට් කවියක් මේක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ආතරෙන් අපි හිටපු තැන්වල මතක මතකෙන් මකා ගන්නම්. කමක් නෑ නුඹ ගියත් දුරකට කොහොම හරි හිත හදාගන්නම්. තරහ නැත්තම් එකම පාරක් නුඹව හමුවේ හිනා වෙන්නම්. එහෙම දවසක අනේ සුඳුරියේ නුඹ දිහා මං බලා ඉන්නම්.
1: ඒ වගේ මතක කොයි තරම්නම් අපිව අසන්න කරනවද නේද? හැම මතකයකම නෙවෙයි, ගොඩාක් අසුන්දර මතකත් අපි ළඟ තියෙනවා. නමුත් සුන්දර වුණත් අසුන්දර වුණත් මේ හැම මතකයකටම මං හිතන්නේ වටිනාකමක් තියෙනවා. ඒ විදිහේ ආය ආය මතක් වෙන ඒ දේවල් අපි ඇස් දෙත් කරනවා. දුක්බර මතකවල වැඩිපුරම තියෙන්නේ ආදරය. මම හිතන විදිහට ආදරයට කොයිතරම්නම් දේවල් කරන්න පුළුවන්ද? ආදරයට මොනතරම් දේවල් වෙනවද? නේද මනිෂා?
0: අනිවාර්යෙන්ම.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
5: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
6: Let's go
7: Every weekday at 4 PM in Port Town with Ashi Ali
8: The Welcome Show
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
10: චීන හැදුව නිපු මහ පුදුමාකාර විදිහේ කන්සෙප්ට් එකක්. ඒ කන්සෙප්ට් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුල හදනවා.
11: වසරකට නවෝත්පාදන මිලියනයක්.
10: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයේ තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙනවා. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකේ ඉන්නේ චීනය. අද වෙනකොට නිපු ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
11: මොකද ඒක මේ වෙද්දි තහවුරු වෙලා ඉවරයි.
10: අනිවාර්යෙන්.
12: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: The Welcome Show. 89.1
0: 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ.
1: කෙනෙක්ට හිතනවා ඇති මේ වෙනකොටත් මේ දේවල් විසඳගන්න නිධානයක්වත් තිබ්බන මේ විදිහට හිතෙන ඇති නේද? ඉතින් අපි එයාලට නිධානයක් කොහොමද යාර නිධානයක් හිමි කරගන්න විදිහ ගැන කියලා දෙමුද?
2: අනිවාර්යයෙන්ම.
1: පුංචි රුපියල් 40ක් වේදන් කළා. ඔයාට නිධානයක් ඔයාගෙම කරගන්න හැකියාවක් තියෙනවා. නීත්‍යානුකූල නිධානයක්. ඉතින් මේ කියන්න ලෑස්ති වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය ලොතරැයි ගැන. ජීවිතයේ සිහිනය අතාතක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයි ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි කියන කාරණාව කියන්න ඕනේ. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් ඔහුට හිමි කර දෙමින්.
2: ඔව්, ඉතින් මේ වගේ විශේෂ කාරණා මතක් කරනකොට තවත් මතක් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දැන් දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියලා කියන කාරණාව ඇත්තටම කරන්න පහසු දෙයක් නෙවෙයි හසිත. හැබැයි මේ වැඩේ ඒ කාලේඳන් මේ දක්වාම හරියටම කරගෙන යන තැනක් තියෙනවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ලොතරැයි අලවිය තුළින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ අපි නොදැනුවත්ම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගෙත් ඔය තියෙන කෝටිපති විසිලක්ෂපති හීන එකින් එක හැබෑ කරගන්න කියන දේත් මතක් කරනවා. ඒත් එක්කම සුපුරුදු තෑගි වලට අමතරව හැම ඉරිදා දවසකම දෙනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් ඔන්න දැන් ඔයාට ඔයාගෙම කරගන්න අවස්ථාව තියෙනවා. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔයත් මිලදී අරගෙන ඔයාගෙත් කෝටිපති හීන හැබෑ කරගන්න කියන දේ මතක් කරනවා. මතක තියාගන්න, ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඔයාගේ ළඟට නිරන්තරයෙන් වෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඩ්‍රීම් නයිට් දෙවැනි හෝරාවේ අපි මේ විදිහට එකතු වෙලා ඉන්නේ. රාත්‍රී 10 වෙනකන් අපිට ගත කරන්න කාලය තවමත් තියෙනවා. මේ ලස්සන ගීත අතරේ අපිට අපේ මතකය ආයෙත් අලුත් කරගන්න හැකියාවක් තියෙනවා. සමහර මතක තියෙනවා ඔයාට අමතක වෙලා තියෙන. සමහර දේවල් මතක් වෙනවා. නමුත් ඔයාගේ ජීවිතයේ සුන්දරයයි කියලා හිතන්න පුළුවන් සුන්දර මතක ගොඩක් ඔයාටත් අමතක වෙලා ඇති. ඒ මතක සමහර දේවල් වලදී අපිට මතක් වෙනවා. ලස්සන ගීතකින් වෙන්න පුළුවන්, අපි මේ කියන වචන තුලින් වෙන්න පුළුවන්. ඉතින් ඒ මතක ආයෙත් අලුත් කරගන්න, ඒ මතක ආයෙ මතක් කරගන්න, ඔයාටත් අමතක වෙලා තියෙන ඒ මතක ආයෙත් මතක් කරගන්න මේ ඩ්‍රීම් නයිට් තුලින් ඔයාට මේ ලස්සන කාලය උපයෝගී කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හැමදාම වගේ එකතු වෙලා ඉන්න, ඔයාගේ ආදරණීය හදවත තව තවත් ආදරණීය කරගන්න.
2: හදවත ආදරණීය කරගන්න ගමන් ඔයාගේ හදවතේ තියෙන ඒ වටිනා ආදරණීය අදහස් ටික මේ පැත්තට අකුරු කළා හරි එහෙමත් නැත්නම් ඔයාගේ හඬින්ම හරි ඔන්නයට කියන්න අවස්ථාව තියෙනවා. ඉතින් කතා කරන්න පුළුවන්. තවත් හිත හිත ඉන්න දෙයක් නැහැ. කතා කරන්න 0112 510 510ට. එහෙම නැත්නම් ඉතින් ඔයාගේ ලස්සන අදහස අකුරු කළා මේ පැත්තට එවන්න 0718 893 893ට. අපි බලාගෙන ඉන්නවා ඔයාගේ ආදරණීය පණිවිඩය මේ පැත්තට ලැබෙනකන්. දෙකට මහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහා ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: පුංචිම පුංචි ප්‍රශ්නයක් අහන්නද?
1: පුංචි කිව්වට සමහර ප්‍රශ්න ඔයා අහනේවා ගොඩාක් ගැඹුරු පිළිතුරක් තියෙන ඒවා. මම දන්නවා ඔයා මේකත් එහෙම එකක් කියලා.
0: ඔව්. ඇත්තටම හසිත මේ මට ඔයාගෙන් අහන්න ඕනේ උනේ ආදරයේදී අපි ඇත්තටම හිමිවීමක් විතරමද බලාපොරොත්තු වෙන්නේ?
1: බොහෝ දුරට මේ ලෝකේ මිනිස්සු හිමිවීම තමයි ප්‍රධාන කරගන්නේ. අහිමිවීමක් ගැන ජීවිතේ හිතන්නේ නැහැ. නමුත් මේ කතා තුළදී අහිමිවීම ගැනත් අපිට කතා කරන්න වෙනවා.
0: අනිවාර්යයෙන්ම අපිට මේ ආදරේ හිමි වුණොත් hina වෙන්නත්, ඒ වගේම අහිමි වුණොත් දරා ගන්නත් අනිවාර්යම ශක්තියක් තියෙන්න ඕනේ හසිත. අපි දන්නේ නැහැ අපි ළඟ ඉන්න කෙනා හිට වෙද්දී මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපේ හිතේ ශක්තිය තියෙන්න ඕනේ අපේ ඉස්සරහට එන හැම දෙයක්ම ශක්තිමත්ව දරා ගන්න. මට මේ කතාව ගැන කතා කරනකොට පොංචි කවියක් මුණ ගැහුණා. හම්බ වුණා. ඉතින් මට හිතුණා මේක කියන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තියෙන්නේ. දැමි ලිහා නුඹ දෙසම නිදහසේ බලායිමේ. තටු සලා දුර ගියොත් හිත හෙමින් හදා ගමේ. මහ රැට හදවතේ ගැඹුරු තැන් සොයා යමේ. ප්‍රේමයට අයිතියක් අවසිතයි හදාරමේ. ඇත්තටම අපි හදාරන්න ඕන එකම දේ තමයි ප්‍රේමයට අයිතියක් ඕනෙමද කියන දේ.
1: කියෙන් කී දෙනාද එහෙම කරන්නේ නේද? මේ ලෝකේ ඕනෑම කෙනෙක් අහිමිවීමක් ගැන හිතලා කවදාවත් කිසිම දෙයක් හිමි කරගන්නේ නැහැ. අහිමිවීමක් තුළ දරා ගැනීම හරියාකාරව කරන්න පුළුවන්. එහෙම අත්දැකීම් ලැබුණු අයට හැමදේම ඉගෙනීමක්. තමන්ගේ තෝරා ගැනීම තුළ ජීවිතේ තීරණය කිරීමක්. හැමදේටම මුහුණ දෙන්න පුළුවන් ජීවිතයක් තනා ගන්න. ජීවත් වෙද්දී ඒක ඔයාට ගොඩක් පහසු වේවි. ඔයාගේ ජීවිතේ හැම දෙයකටම මුහුණ දෙන්න පුළුවන් දරා ගැනීමෙන් යුක්ත ජීවිතයක් වතනා ගන්න එක ඔයාටම පහසුවක් වේවි.

0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
1: තරනමේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
2: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් වල පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ 10ට ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I work for the Sakavala Udayasana Hatta.
6: Supreme Radio the welcome show.
2: Satya Davas Pahima. Uday Hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha Pita Vartha Tabane Koti Ate NLB Tanadita Hane Lutraye Rupiyal Koti Dahatuna Name Ata Ikma U Devanta Supiritya Galabadimin Rate Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiya Mahatana Sampata Tanadita Hane Viladigena Obat Koti Patiya Kuwan.
9: Meltol Hisaratya Una Sempratishyava Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 Supreme Radio.

0: night supreme radio dream night night
1: anugrahaya
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ රුත්‍රායේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තනනිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: හෝරා දෙකකුත් අවසන් වෙලා අපි මේ පටන්ගෙන තියෙන්නේ තුන්වෙනි හෝරාව. හෝරාවක්ම අපිට තියෙන ආදරය ගැන කතා කරන්න. අපි මේ රාත්‍රිය හරිම ආදරෙන් ගත කරන ගමන් ඉන්නේ. ආයෙත් ඒ මතක, ඒ උණුසුමින් මතක් කරනවා. අපිට එදා ලැබුණු ඒ අත්දැකීම් අද මතක විදිහට අපේ ජීවිතේ එකතු වෙලා තියෙනවා. ඉතින් අතීතය කියන්නේ දැනුම් සාගරයක්. වර්තමානයේ ඒ දැනුම් සාගරයෙන් දේවල් ඉගෙනගෙන වර්තමානයේ ජීවිතය හදාගන්න, අනාගතයට මාර්ගය තනාගන්න. ඉතින් එකතු වෙලා ඉන්න ආදරෙන්. මේ හෝරාවත් ආදරෙන් ගත කරන්න එන්න කියලා ආරාධනා කරනවා. හොට්ලයින් නම්බර් එක පැත්තට යද්දී කීප දෙනෙක් ඉන්නව එකතු කරගන්න. ඔන කාංචනාව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මොරටුවෙන්. නිශාන්ත ඒ වගේම එකතු කරගන්න කිව්වා මනුලි බබාවත්. මේ හැමෝම එකතු කරගන්න ගමන් පවුලේ හැම දෙනෙක්මත් එකතු කරන් ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න කාංචනාව මේ පැත්තට කතා කරලා කිව්වේ. ඒ වගේම එකතු කරගන්න ලෑස්ති වෙනවා මේ වෙලාවේ දීපිකාව එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මහනුවරින්. ලස්සන ගීතයක් අහන්න පවුලේ හැම දෙනෙක්වත් සුප්‍රීම් යුහන හැමදෙනෙක්මත් ඒ වගේම හසිදෝයාවත් මනිෂාවත් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න මේ පත්‍ර කතා කරලා කිව්වේ.
1: ඒත් එක්කම වට්ස්ඇප් එක පැත්තත් අමතක කරන්න බෑනේ හසිත. ඒ පැත්තටත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ පැත්තෙන් 10 මැසේජ් එකක් එවලා තියෙනවා. අපිත් ඔයාලා දෙන්නව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා. ඇත්තටම ආදරය කියන්නේ මට නම් ප්‍රශ්නාර්ථයක් කියලා තමයි ඔන්න 10 කියලා තියෙන්නේ. ඉතින් 10 ඊළඟ සින්දුවට ආදරෙනවාවත් එකතු කරගන්නවා. ඒ වගේම ගෝනපලට යනකොට ගෝනපලින් විශ්මි අපි වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අද වැඩ කරන ගමන් ඔන්න ඔයාලා දෙන්නව හරි ආදරෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා විශ්මි පැත්තෙන් කියලා තියෙනවා. එහෙමනම් ඉතින් මේ හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. අපි කතා කරමු. තව වෙලාව තියෙනවා ආදරේ එක එක පැතිකඩ ගැන කතා කරන්න. දෙකටම අහගෙන ඉන්න. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසි පදිච්චේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳලා මට ලක්ෂයක් විතර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් හරිනවා. ජනාධිපති ආර මොදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු මගේ වචන දෙකේනවා. ලේට් සොෆ්ට් එකක් කරන්න හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් සොෆ්ට් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේක ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතිකලතර මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව්, කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝඩ් නංග, දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුතා.
2: හරි, තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි, දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස්සුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
4: I burst the උදෑසනක බල උදෑසන හතයි.
7: Supreme Radio the welcome show.
5: සතියේ දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
4: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම යම සංචාරයක්.
11: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
0: 89.1 89.3 දිවයින පුරා

0: අපේ විවිධාකාර යාත්‍ර කතා අහලා තියෙනව නැහසිත. අහලා තියෙනා වගේම සමහර වෙලාවල් වලට ආදරයේදී ඒ දැනෙන හැඟීම් අත්දැකීමෙන්ම අපි විඳලා තියෙනවා. හැබැයි නිකන් හිතන්න පොතකට ආදරය කරාම දැනෙන හැඟීම මොන වගේ වෙන්න ඇතිද? මේ හැඟීම ගැන හරියටම දන්නේ පොත්වලට ආදරය කරන කට්ටිය. ඒ අය දන්නවා පොතකට ආදරය කරාම, පොතුවලට ආදරය කරාම ඒ ආදරය මොන විදිහටද දැනෙන්නේ කියන කාරණාව. අපි වහගෙන ඉන්න සමහර අයත් පොත්වලට ආදරය කරන්න පුළුවන්. ආදරය හසිත කොයිම වෙලාවකවත් මේක තමයි ආදරය කියලා කිසිම කෙනෙක් වෙන් කරලා අඳුනගෙන නැහැ. අපිට පොත්වලට ආදරය කරන්න පුළුවන් ගහකොළට, සදාසීපාවට, පෙම්වතාට, පෙම්වතියට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, මේ ඕන කෙනෙක්ට අපිට ආදරය කරන්න පුළුවන්. ඉතින් පොත කියන්නේත් අපිට ආදරය කරන්න පුළුවන් හරි ලස්සන දෙයකට. සමහර වෙලාවල් වලට පොත්වලට ආදරය කරනකොට අපි හිතන්නේ නැති වුණාට මුදල් නොගෙවාම අපිට ලස්සන ලස්සන චාරිකා යන්නත් පුළුවන්. තවත් සමහර වෙලාවල් වලට අපේ හිත නොරිද්දවාගෙන ආදරය කරන්න පුළුවන් එකම එක මාර්ගයත් පොත්ම වෙන්නත් පුළුවන්. පොත් කියන්නේ මායාකාරී ලෝකෙකට.
1: මිනිස්සු ඇබ්බැහි වෙනවා නම් වෙන්න ඕනේ හොඳ දෙයක් ඒක. මේ කියවීම ආදරය වගේම ජීවිතයේ ඕනෑම හැඟීමකට උදව්වක් ගන්න පුළුවන් මේ කියවීම තුළින්. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කතාවකුත් තියෙනවානේ. එක එක කතා පොත් අතර අතරමං වෙද්දී අපිට හමු වෙනවා. පොතක් කියන්නේ එකිනෙකට වෙනස් ලෝකයක්. ඒ ලෝකවල අතරමං වෙන්න ඔබේ ජීවිතයටත් ඉගැන්වීමක් පොත් තුළින් ළඟා කරගන්න.

0: ස්ටෙෆනින් ඒවිලින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා. ඉතින් ඒකට උගලට වරු කියන්න බෑනේ.
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
0: බෑක් ටු බෑක් සින්දු අහන්න.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
6: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
4: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
5: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: චීනය හැදුවා නිපුූ මහ පුදුමාකාර විදිහේ කන්සෙප් එකක්. ඒ කන්සෙප් එකත් එක්ක චීනය අද වෙනකොට වසරකට නවෝත්පාදන මිලියනයක් විතර තමන්ගේ රට තුළ හදනු.
1: වසරකට මිලියනයක්.
6: ඒක තමයි මේ මහජන ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය කියන සංකල්පය. චීනයට තියෙන අවුරුදු 100ක සැලසුම් තියෙන. ලෝකයේ මේ වැඩිම පර්යේෂණ පත්‍රිකා ඇතුළත් රටවල් අතරේ අංක එකින් චීනය. අද වෙනකොට නිපුූ ලෝකයේ අනාගතයේ තියෙන චීනය ඇති. ඒක ඔයා පිළිගත්තත් නැතත්
1: තහවුරු වෙලා ඉවරයි
6: අනිවාර්යෙන්.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1

0: හෝරා තුනක්ම කත කරලා අපිට අද දවසට ඩ්‍රීම් නයිට්ලෙන් සමුගෙන යන්න වෙලා වැවිත්. හෙට දවසේදීත් ආදරෙන් හමුවෙමු. ආදරය ගැන ආදරෙන් කතා කරන්න. ජීවිත ඇතුළේ තියෙන හැම කතාවකටම අපි මේ ගුවන් කාලය තුළ ඉඩක් ලබා දෙනවා. ඉතින් ඔයාට හිමි වෙලා තියෙන මේ ආදරණීය කාලය ඔයාගෙම කරගන්න. සුන්දර රාත්‍රියක, සුන්දර හෝරා තුනක, සුන්දර ආදරණීය ගීත අතර මේ ගත කරන වේලාව ඔයාගේ ජීවිතයට ඖෂධයක් කරගන්න. අපි ලෑස්ති ඔයාගේ ජීවිතයේ තියෙන දුක නැති කරන්නත්, ජීවිතයේ තියෙන සතුට තව තවත් වැඩි කරන්නත් ආදරෙන් එකතු වෙන්න. හෙටත් මේ විදිහටම අපිත් එක්ක.
1: ආදරය කියන්නේ හරි ලස්සන මාතෘකාවක්. ආදරය ගැන කතා කරනකොට, ආදරය ගැන විඳිනකොට අපි දන්නව වෙලාව යනවා අපිට තේරෙන්නේ නැහැ කියලා. දැන් මේ පැය තුනත් ගිවිලා ගියා, අපි කාටවත් දැනුන්නේ නැහැ. හැබැයි වෙලාව ආවහම අපි හැමෝටම යන්න සිද්ධ වෙනවා. ආදරය ගැන කතා කරපු එකේ ආදරය ගැන ආදරෙන් මතක් කරන්නත් ඔයා මතක තියාගන්න ඕනේ. එහෙනම් අදට සමුගන්න. දිගටම ඔය විදිහටම ආදරය ගැන ආදරෙන් මතක් කරන්න. සුබ රාත්‍රියක්. මම මනිෂා.
0: මම ආසිතා.

සුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රට

89.1 89.3 Supreme Radio Magiyana

0: 89.1 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ අන මගේ රට

Supreme Radio Maker Supreme.

89.1 89.3 Supreme Radio.

0: Hello.
1: Supreme Radio. Make a superior.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ ආසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ